අයිබවන් සුභ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්බරයෙන් ඔබට ඉදිරිපත් කරන ඇඩ්ලේඩ්හි ඔබේ මහඬ ඇඩිලේඩ් ලක්හඬ ගුවන්විදුලි වැඩසටහන තුළින් බත්සමග පුරා හෝරාවක් ගත කිරීමටයි මේ සූදානම. රේඩියෝ ඇඩ්ලේඩ් 101.5 FM තරංග මාලාව ඔස්සේ හා අන්තර්ජාලයෙන් අප සමග සම්බන්ධී සිනබු සුළු දෙනාම ඉතාමත් ලෙංගතුකමෙන් පිළිගන්නවා. ඉතින් අද සැප්තැම්බර් මාසේ 27 වැනි ඉරුදින සුපුරුදු පරිදි වැඩසටහනත් එක්ක අසු කරගෙන ඔබ වෙතින මම ඔබ හිතවත් නයන් පෙරේරා. ඉතින් අදත් වෙන්ද වගේම ඔබට සුපුරුදු පුවත් පසුවිපරම නොදුටු මානය ඒ වගේම සිතරැඳි ගීතය වගේ මේ වැඩසටහන් මාලාවත් එක්ක අසු කරගෙන ගීගොන්නකුත් සමගයි මේ හෝරාව ගත කිරීමට සූදානම් වෙන්නේ. හොඳයි, එසේ නම් රැඳී සිටින්න ඇඩිලේඩ් ලක්හඬ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි.

0: 2527 ඇඩිලේඩ් රූපවාහිනි මුතුහර ළමා සමාජය ආරම්භ කළ අවුරුදු 10ක් පිරෙන මොහොත. ඉතින් විශේෂයෙන්ම ඊයේ දවසේ ඉතාමත් අලංකාර විදිහට මේ ඇඩිලේඩ් පුරවරේ මේ ඇඩිලේඩ් රූපවාහිනි මුතුහර ළමා සමාජයේ 10 වැනි සංවත්සරය පැවැත්වුණා. ඉතින් අපේ ඇඩිලේඩ් වල සිටින බොහෝ දෙනෙකුට මෙයට සහභාගි වෙලා ඔවුන්ට අපේ මේ දුවා දරුවන්ගේ දස්කම් විස්කම් දැකගැනීමේ අවස්ථාවත් ලැබුණා. ඉතින් ඇත්තටම මේ ඇඩිලේඩ් පුරවරේ තිබෙන 2527 රූපවාහිනි මුතුහර ළමා සමාජයේ ආරම්භය සහ මේ ආකාරයෙන් මේ රූපවාහිනි මුතුහර ළමා සමාජය අවුරුදු 10ක් පුරා ගෙන යෑමට මේ පිටුපසින් ඉඳලා ඉතා විශාල මෙහෙවරක් සිදු කරන චරිතයක් සිටිනවා ඇඩිලේඩ්වල. ඒ අන් කවරකුත් නෙමේ මේ 2527 ඇඩිලේඩ් රූපවාහිනි මුතුහර ළමා සමාජයේ අනුශාසිකාව වන කුමුදිනී සිල්වා මහත්මිය. ඉතින් අපිට ඊයේ දවසේ විශේෂයෙන් මේ වැඩසටහනත් සමග මෙතුමිය සමගත් වචන කීපයක් හුවමාරු කර ගැනීමට අපිට පුළුවන්කම ලැබුණා. ඉතින් ඇඩිලේඩ් ලක්කඬ වෙනුවෙන් කුමුදිනී මහත්මිය අපි ඔබව ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. මං මේ අවස්ථාවේදී මුලින්ම ඔබෙන් අහන්න කැමති ප්‍රශ්නය තමයි මේ අවුරුදු 10කට කලින් මේ වගේ ළමා සමාජයක් ඇඩිලේඩ් වල ස්ථාපිත කරන්න මොකක්ද හේතුව?
1: ඔවුනයන් ඇත්තටම මං හිතන්නේ ඒ කාලේ අපේ දරුවන්ට හරි වේදිකාවක් තිබුණේ නැහැ තමන්ගේ දක්ෂකම් පෙන්නන්න, ඒගොල්ලන්ගේ කුසලතා පෙන්නන්න, ඒ වගේම එකතු වෙලා වැඩ කරන්න. ඉතින් ඒ වගේ මට අවස්ථාවක් හම්බුණා ශ්‍රී ලංකාවේ රූපවාහිනී මුතුහර තුළින් ළමා සමාජයක් ඇති කරන්න. මං හිතන්නේ ඉතින් මං ඒ අවස්ථාව ප්‍රයෝජනෙට ගත්තා.
0: ඒ වගේම මේ පහුගිය අවුරුදු 10ක චාරිකාව අපි ආපස්සට හැරිලා බැලුවොත්, අපි ආවර්ජනාවක් කළොත් මොනවද ඔබට ඒ ගැන කියන්න තිබෙන්නේ?
1: ඔව් නයන්, ඇත්තටම සතුටුයි. ඇත්තටම හරි ආඩම්බරයි. මම මුලින් කිව්වා වගේ 2016 පටන් ගන්නකොට අපිට ඕන වුණේ අපේ දරුවෝ එකට එකතු වෙලා ඒ අයගේ හැකියාවන් දක්ෂකම් පෙන්නලා විනෝද වෙලා අපේ දරුවෝ අතර මිත්‍රත්වය ඇති කරන්න, ඒ වගේම අපේ හොඳ පුරුදු ගොඩ නගා ගන්න වගේ අවස්ථාවන් දෙන්න. ඒත් ඇත්තටම සතුටුයි. අවුරුද්දෙන් අවුරුද්ද දෙමව්පියන් වගේම අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවගෙනුත් අපිට ඒ උනන්දුව එන්න එන්නම වැඩි වුණා. ඉතින් අද ගැන හිතනකොට අපිට මුතුහර බෑන්ඩ් එකක් තියෙනවා, නැටුම් කණ්ඩායමක්, සංගීත කණ්ඩායමක්, ඒ වගේම මාධ්‍ය ඒකකයක් හැදුනා ඇඩිලේඩ් ලක්කඬ ළමා මණ්ඩපයෙන්. ඉතින් තව ගොඩක් හැකියාවන් කලාව ක්‍රීඩාව පැත්තෙනුත්, ඉතින් ඒ හැම එකකටම වඩා අපේ ශ්‍රී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ලැබුණා. පාසල්වලට, පුස්තකාලවලට, ඒ වගේම මෙහෙත් ළමයි වෙනුවෙන් කැප වුණ සමහර ඕස්ට්‍රේලියානු ආයතන හරහත් මෙහෙ දරුවන්ට උදව් උපකාර කරන්න ලැබුණා. ඉතින් ගොඩක් සතුටුයි. අවුරුදු 10කදී මම හිතුවටත් වඩා අපේ දරුවෝ බොහෝ පැතිවලින් ජීවිතය ජයග්‍රහණය කරලා තිබෙනවා. අධ්‍යාපනයේ නම් අපේ දරුවෝ හැමතිස්සෙම පාසලෙන් අපේ දරුවෝ හොඳින්ම අධ්‍යාපනය ලබනවා. ඉතින් මේ වගේ දේවල් තමයි වැඩිපුර අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ වෙලාවේ මම කැමති ශ්‍රී ලංකාවේ ජාතික රූපවාහිනියටත් අපේ දෙමාපියන්ටත් ඇඩිලේඩ් ශ්‍රී ලාංකික ප්‍රජාවේ අපිට අතහිත දුන්න හැම කෙනාටමත් ස්තුති කරන්න. ඉතින් ඔබටත් ගොඩාක් ස්තුති මේ අවස්ථාව ලබා දුන්නට.
0: ඉතින් ඒ වගේම අපිට මුණ ගැසුණා මේ මුතුහර ළමා සමාජයේ මේ අවුරුද්දේ සභාපති වශයෙන් කටයුතු කරන ඉනුදිත් ජයනෙත්ති පුතණුවන්. ඉනුදිත්, අපිට අහන්න කැමති විශේෂයෙන්ම මේ අද දවසේ මේ සිදුවන ප්‍රසංගය මොකද ඔබට හිතෙන ප්‍රසංගය ගැන, ඒ වගේම මේ ප්‍රසංගයෙන් ඔබ එකතු කරගත්තා වූ මුදල් මොන වගේ කාර්යයක් සඳහාද ඔබ භාවිතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ?
2: අද ඉතින් 10 වැනි සංවත්සර ප්‍රසංගය පැවැත්වුණා. හැමෝටම ස්තුතියි ආවට, හැමෝටම ස්තුතියි මේ ප්‍රැක්ටිස් කරාට. මේ බොහොම ආඩම්බරයි මේ ගියපු හැටියට. මම හිතන්නේ අපිට අපේ ෆන්ඩ්‍රේසිං ප්‍රොජෙක්ට් එකට ඇතිවෙන්න මුදල් එකතු කරන්න පුළුවන් වුණා. එකක් ලංකාවේ බෑන්ඩ් එකක්, ඉස්කෝලක බෑන්ඩ් එකකට මේ ඕන උපකරණ ලබා දෙන එකයි, අනිත් එක පුස්තකාලයකට සෙන්සරි ලැබ් එකක් හදන්න, ඒකට ඕන වෙන උපකරණයි ලබා දෙන්න. මං හිතන්නේ ඇතිවෙන්න සල්ලි එකතු කරගත්තා. ඒකින් හරිම සතුටුයි අද ගැන.
0: ඔබතුමී, ඉතින් ඇත්තටම අපිට ගොඩාක් සතුටුයි. විශේෂයෙන්ම අපි ඕගොල්ලොන්ගේ ඔක්කොම මේ මල්ලිල නංගිලා එකතු වෙලා සිදු කරපු සියලු දස්කම් බිස්කම් දැක්ක. විශේෂයෙන්ම ඔබගේ දස්කම් ගීත ගායනය, බෙර වාදනය, ඒ වගේම ඩ්‍රම්ස් වාදනය, ඉතින් මේ වගේ නොයෙකුත් පැතිවලින් ඔබ විශාල දස්කම් දැක්වා, අපිව පිනෙව්වා අද දවසේ. ඉතින් අපි ඔබට ඒ පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේම ඔබට සුබ අනාගතයක් අපි ප්‍රාර්ථනා කරන්නටත් කැමතියි. ඉතින් ඇත්තටම මේ මුතුහර සහ ඇඩිලේඩ් ලක්හඬ අත්වැල් බැඳගෙන අවුරුදු 10ක් පුරාවට ආපු ගමනක් තියෙනවා. මොකද මේ මුතුහර ආරම්භ කරලා මාසයකට පමණ පසුව තමයි ඇඩිලේඩ් ලක්හඬ, මේ ඇඩිලේඩ් පුරවරේ ආරම්භ වෙන්නේ. ඉතින් එදා ඉඳලා මේ ඇඩිලේඩ් රූපවාහිනි මුතුහර ළමා සමාජයට ළමා මණ්ඩපය ඔස්සේ ඇඩිලේඩ් ලක්හඬ තුලින් මේ අපේ දරුවන්ට විශේෂයෙන්ම මේ වැඩසටහන් ඉදිරිපත් කිරීමට ගුවන්විදුලියක් ඔස්සේ අපිට අවකාශ ලබා දීමට පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ ඔස්සේ අපි අපේ මේ ඇඩිලේඩ් පුරවරේ දරුවන්ට විශේෂයෙන්ම මාධ්‍ය හැසිරවීම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමටත්, ඒ පිළිබඳව අත්දැකීම් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීමට නිතැතින්ම හැකියාව ලැබුණා. ඉතින් අපි ඒ පිළිබඳවත් උදක්ම සතුටු වෙනවා. ඒ වගේම නැවත වතාවක් මම ඇඩිලේඩ් ලක්හඬ වෙනුවෙන් කුමුදුනි සිල්වා මහත්මියට අපගේ ස්තුතිය ප්‍රණාමය පුද කරන්නට කැමතියි. මොකද මේ මෙතුමියගේ මේ කාලය, ශ්‍රමය, ධනය කැපකිරීම තුලින් මේ සිදු කරපු කර්තව්‍යයේ මං හිතන්නේ ප්‍රතිඵල තමයි අද අපි මේ දකින්නේ. අපේ දුව දරුවන්ට මේ ඔවුන්ගේ දස්කම් විස්කම් පෙන්වීම සඳහා තෝතැන්නක් හදලා දීලා, විශේෂයෙන්ම මේ ලංකාවෙන් සැතපුම් 10 ගානක් දුර ඉන්න අපිට මේ දේ කරන්න මේ ස්ථානීය මේ ආකාරයෙන් හදලා, මේ සෑම දරුවෙකුටම ඒ ඔවුන් කැමති ආකාරයෙන් ඔවුන්ගේ දස්කම් පෙන්වීමට හැකියාව ලබා දීලා, ඔවුන්ට අපේ මේ සංස්කෘතිය, අපේ භාෂාව, මේවා බය නැතුව, කිසිම පැකිලිල්ලක් නැතුව සමාජයට ඉදිරිපත් කිරීමට ඒ හැකි අවස්ථාව ලබා දීම පිළිබඳව අපි මෙතුමියට ස්තුතිවන්ත වෙනවා. ඉතින් විශේෂයෙන්ම 2527 ඇඩිලේඩ් රූපවාහිනී මුතුහර සමාජයට තව බොහෝ කාලයක් අපේ මේ දුව දරුවන්ට දස්කම් විස්කම් පෙන්වීමට හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමඟ ඇඩිලේඩ් ලක්හඬ අපි සමුගන්නවා.

0: වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්ව පසුගිය 21 වෙනිදාට වසර දෙකක කාලයක් ගතව තිබෙනවා. 2024 වසරේ සැප්තැම්බර් 21 වෙනිදා පැවති ජනාධිපතිවරණයේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර් දිසානායක මහතා ජයග්‍රහණය කළ අතර ඔහු ශ්‍රී ලංකාවේ නවවන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා. එම බැතිවරණයේදී ජාතික ජනබලවේගයේ අනුර කුමාර් දිසානායක මහතා ඡන්ද 56,34,915 එනම් 42.31 එකක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ප්‍රමුඛතාවය ලබා ගත් අතර සමගි ජනබලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 43,63,035 ලබා ගත්තා. පළමු මනාපයෙන් කිසිදු අපේක්ෂකයෙකුට 50%ක වැඩි බහුතරය හිමි නොවීම හේතුවෙන් දෙවන මනාපය ගණන් කිරීම සිදු වුණා. දෙවන මනාපය එකතු කිරීමෙන් අනතුරුව අනුර කුමාර් දිසානායක මහතා මුළු ඡන්ද 57,40,179ක් ලබා ගනිමින් නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් වුණා. අනුර කුමාර් දිසානායක මහතා දකුණ, බස්නාහිර, වයඹ, උතුරුමැද සහ සමරගමු යන පළාත් වලින් වැඩි බලයක් තහවුරු කරගත් අතර සජිත් ප්‍රේමදාස මහතා උතුර, නැගෙනහිර සහ වතුකරේ ප්‍රදේශවල වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත්තා. ජයග්‍රහණයෙන් පසු 2024 සැප්තැම්බර් 23 වෙනිදා අනුර කුමාර් දිසානායක මහතා ජනාධිපති ධුරයේ දියුරුම් දුන් අතර පසු ආචාර්ය හරණි අමරසූරිය මෙලවිය ග්‍රාමාධිපතිවරිය ලෙස පත් කරමින් සැප්තැම්බර් 24 වෙනිදා පාර්ලිමේන්තුව විසරවා හැරීමට පියවර ගත්තා. ඉන් අනතුරුව 2024 නොවැම්බර් 14 වෙනිදා පැවැත්වුණු 10වන පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් ජාතික ජනබලවේගයේ ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා. එෙහිදී ජාතික ජනබලවේගයේ මුළු ඡන්ද 68,63,186ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 159ක් එනම් ඡන්ද කොට්ටාස මගින් ආසන 141ක් සහ ජාතික ලැයිස්තු ආසන 18ක් නිරා ගත්තා. මෙය ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පක්ෂයක් ලබාගත් විශාලතම බහුතර ආසන සංඛ්‍යාව සහ වැඩිම ඡන්ද ප්‍රතිශතයද වනවා. මෙම මැතිවරණයේදී සමගි ජනබලවේගය ආසන 40ක් ලබා ගනිමින් ප්‍රධාන විපක්ෂය බවට පත් වූ අතර ඉලංගේ තමිල් අරසු පක්ෂය ආසන 8ක්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ආසන 5ක් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආසන 3ක් බැගින් ලබා ගත්තා. මේ අතර වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක් සපිරීම නිමිත්තෙන් අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි තේමාව යටතේ දිවයිනපුරා ජනරැලි මාලාවක් සංවිධානය කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජනරැලි මාලාව මගින් ගත වූ වසර දෙක තුළ ආණ්ඩුව ලැබූ ජයග්‍රහණ, ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් සහ ඉදිරි දැක්ම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. මද්‍රව්‍ය ජාවාරම සහ ඒහා බැඳුණු අපරාධ කල්ලි මර්ධනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙල හමුවේ අදාළ පාර්ශ්ව ආණ්ඩුවේ පාලන ඉටෙරෙහිව සංවිධානය වෙමින් සිටින බව ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතා පවසනවා. මේ අතර එළබෙන ඔක්තෝබර් මාසයේ තෙල් මිල සංශෝධනය සම්බන්ධයෙන් සහනාධාරයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතා පවසනවා. අකුරැස්සේ පැවති ජන රැලියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
1: දැන් මැද පෙරදිග යුද්ධ පටන් ගත්තා. තාම දැන් ආයේ අප්‍රේල් මාසයේ තිබුණු තෙල් මිලටම ලෝක වෙළඳපොලේ තෙල් මිල ඇවිල්ලා තියෙනවා. ලොකු පීඩනයක් දැන් අපිට ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි බැලුවොත් මොකද්ද? ඒ ලෝක වෙළඳපොලේ දැන් සමහර අයට කිව්වනේ ඉස්සර කියනවා ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යනකොට ඉහළ දාන්න නම් ආණ්ඩුවක් මොකටද කියලා. අපි මේ සැරේ ලෝක වෙළඳපොලේ ගානට ඉහළ දෙන්නේ නෑ. අපි මොකද කරේ? හැම ඩීසල් ලීටරයකටම අප්‍රේල්, මැයි, ජූනි, ජූලි කියන මාස හතරෙම හැම ඩීසල් ලීටරයකටම ආණ්ඩු රුපියල් 100 ගාන දුන්නා. හැම ලීටරයකට අපිට ඒකට ගියා කෝටි 6000ක් ගියා. දැන් ආයෙ වැඩි වෙලා. ලෝක වෙළඳපොළ 90 11 ඔක්තෝබර් මාසේ තෙල් මිල වැඩි කරන්න ඕන. එහෙන් ගෙනල්ලා මිල ගලප්පලා බලපුවම පළවෙනිදට මිල වැඩි වෙන්න ඕන. හැබැයි අපි අපේක්ෂා කරනවා සානාධාරයක් දීලා ඒක පාලනය කරන්න. ආණ්ඩුවන් එහෙමයි. මරාලයක් කඩා වැටුනාම මුළුමනින්ම ඒක ජනතාව අපිට දාන්න බෑ. ඒකට යම් උදව්වක් ආණ්ඩුව කරන්න ඕන. හොඳනේ දීපු. දීවර ජනතාවට මුහුදු ගන්න බැරුව. අපි මොකද කරේ? අර ඩීසල් රුපියල් 100 සානාධාරයට අමතරව දීවර ජනතාව අමතර රුපියල් 50ක් දුන්නා තව ඩීසල් ලීටරයකට. දවසකට ඩීසල් ලීටර 25කට, මාසයකට දවස් 25කට, ඒකන ලීටර 625කට මාසයකට රුපියල් 50 ගානේ දුන්නා. 32,250ක් වගේ අපි නේද? අපි ගෙවීමක් කරා. එයි බලා ගන්න ඕන. දරුව බලා ගන්න ඕන. ආර්ථිකයේ අවස්ථ පීඩනයක් ආවොත් තෙල් මිල සාමාන්‍ය තත්ත්වයක් නම් අපි සානාධාරය දෙන්නේ නැහැ. හැබැයි තෙල් මිල දරා ගන්න බැරි නම් අපි සානාධාරය විදුලි බිලට
0: මේ අතර එළඹෙන අයවැය මගින් දැන්ට පවතින ඇතැම් බදුවල බර අඩු කරමින් ජනතාවට බදු සහන ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
1: එළබෙන අයවැය ලේකරින් යම් බදු ප්‍රමාණයක් නිදහස් කරන මම අපේක්ෂා කරනවා. ඒ වගේම අපි ආර්ථිකයේ උඩ භාණ්ඩාගාරේ පුරවලා දෙනවා. ලබන අවුරුද්දේ භාණ්ඩාගාරයෙන් දැන්ට අපි සකස් කරලා තිබෙන අයවැය ලේකණය අපි ප්‍රාග්ධන වියදම් වලට බිලියන 1750ක්, ඩිට්ට ප්‍රාග්ධන වියදම් වලට බිලියන 250ක් එක්ක බිලියන 2000ක්. බිලියනයක් කියන්නේ කෝටි 100යි. කෝටි 100 ඒවා 2000ක් ලබන අවුරුද්දේ ප්‍රාග්ධන වියදම් වලට වෙන් කරලා තියෙනවා. ප්‍රාග්ධන වියදම්. පාරවල්, පාලම්, විදුලිය, යටතල පහසුකම් මේ ඔක්කොම හදන්න ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධන වියදම් කරන අවුරුද්ද බවට ලබන අවුරුද්දපත් වෙනවා. භාණ්ඩාගාරයේ තියෙන සල්ලි කොහමද ගමට එවන්නේ? එකක් සංවර්ධන වැඩ හරහා යවන්න ඕන. දෙක දෙවෙනියක අපි යවන්න ඕන නැති බැරි අයම තෝරලා සහන ආධාර හරහා. අස්සසුම වකුගඩු රෝගීන්ට පාසල් පොත් මිලදී ගන්න බැරි අයට මේ දෙසැම්බර් මාසෙත් අපි අස්සසුම ගන්න ළමයිට සහ පාසලේ ළමයි 200ට වඩා අඩු දරුවන්ට රුපියල් 6000ක දීමනාවක් දෙනවා. මේ දෙසැම්බර් වලත් මම සල්ලි වෙන් කරලා දබලලා ආවේ එකක් වෙන් කරලා තියෙනවා. හැබැයි සහන ආධාර විශාල ප්‍රමාණයක් හැමදාමත් ජනතාවගේ සහන ආධාර මත යැපෙන එක හොඳ නෑ. හැබැයි හැමදාමත් සහනාධාර වලින් බලාගත්තු සමාජ කණ්ඩායමක් ඉතුරු වෙන හැමදාමත් එක තියෙනවා. ආර්ථිකය කොච්චර දියුණුව ගත්තු රටවල් වල සහනාධාර වලින් යැපෙන කණ්ඩායමක් ඉන්නවා. ආදායම් මාර්ගයක් නැති, ආදායම් මාර්ගය උපයා ගැනීම සඳහා ශාරීරික ශක්තිය නැති, හදිසියේ තමන්ගේ ආදායම් මාර්ගය සකස් කරමින් හිටපු කෙනා මොකක් කර පියසෙනකටපත් වුණා නම් රට ආදරයක් දෙන්න රටක් කියන්නේ එහෙමයි. ඒ ජනතාව බලා ගන්න අපි කොච්චරද කියනවනම් අපි බලා ගන්නවා අද තමා සංවර්ධන මධ්‍යස්ථාන වලින් දරුවා. ඒක අම්මා තාත්තා හිමිලා බාරකාරයක් නැති දරුවෝ ඉන්නවා. ඒ හැම දරුවෙකුට මේ ජනවාරි මාසෙ දන් ගිණුමකට රුපියල් 5000 ගානේ දානවා. 18 දරුවෝ කෙලියට ගිලා තනියම මොකද කරන්නේ? අපි ඒක අවුරුදු 21 දක්වා අපි බලා ගන්න තීරණයක් ගත්තා.
0: සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජෙන්ට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරමින් සිටන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ දඬුවම් නියම වී සිටින තරුණයාගේ දෙමාපියන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී හමු අවස්ථාවේදී. මෙයට නෛතිකව සහ රාජතාන්ත්‍රික මට්ටමින් බැඳියත්වන බවද ජනාධිපතිවරයා ව්‍යවධාරණය කළා. සෞදි රාජ්‍යයෙන් මේ පිළිබඳව සමාව ලබා දෙන ලෙස රාජතාන්ත්‍රික මට්ටමින් ලිඛිතව ඉල්ලා සිටීමට පියවර ගන්නා බවත් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර තිබෙනවා. මේ අතර සිවරාසා අනෝජන්ගේ පවුලේ ඥාතීන් පිරිසක් පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මුණ ගැසුණා. ඒ අනෝජන්ට සමාව ලබා දෙන ලෙසට සෞදි රාජ්‍යයෙන් සිදු කරන ඉල්ලීම සඳහා මැදිහත්වන ලෙස ඉල්ලීම් කරමි. ඔවුන් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වීමට පැමිණ තිබුණේ අනෝජන් සිවරාසාට තම පවුලේ සමාජිකයන් සමග දුරගතණයෙන් අදහස් හුවමාරු කර ගැනීම සඳහා එරට බලධාරීන් විසින් ලබා දී තිබූ වේලාවේදී ඒ අනුව විපක්ෂ නායකවරයාට දෙම අවස්ථාවේදී අනෝජන් සිවරාසා සමග දුරගතණය ඔස්සේ අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව හිමි වුණා. ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් මත සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසාට මේ වන විට මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වනවා. ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එරට පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වසර 5ක සිර දඬුවම් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් නියම කර තිබුණා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රසමාණික මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය මැදිහත්වීමෙන් සිදු කළ අභියාචනයකදී එම දඬුවම මරණ දඬුවම දක්වා තීව්‍ර වී ඇති බවයි.
2: පසුබිම තමයි මාස කිහිපයකට පෙර පහසාත්මක ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිරීම යන චෝදනාව මත සිවරාසා අනෝජන් කියන තරුණයා අත්අඩංගුවට පත් වුණා. අසර පහක සිර දඬුවමක් ඒ අවස්ථාවේදී ඔහුට නියමුණා. එයින් පසුව ඔහුගේ පවුලේ ඥාතීන් මේ සම්බන්ධව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහත්මයා හමු වී සාකච්ඡා කරපු අවස්ථාවේ මේ මහත්මයා ඔවුන්ට මෙය ඇපීල් කරන්න අවස්ථාවක් තිබෙන බව සඳහන් කරලා තියෙනවා. රුපියල් ලක්ෂ 19ක මුදලක් ඒ පවුලේ සමාජ විදේශ කටයුතු අමාත්‍යංශයට ගෙවලා තියෙනවා. නමුත් පවුලේ කට්ටිය චෝදනා කරන්නේ ඊයේ දවසේ මොහුට මරණ දඬුවම ලැබීති වෙන බවත් ලක්ෂ 19ක් වියදම් කර තමන්ගේ පුතාට මරණ දඬුවම තමන් මිලදී ගත්තායයි ශෝකයෙන් එම මව අපිට සඳහන් කරලා තියෙනවා. ඒකට ඉදිරිපත් වෙච්ච නීතිඥ මහත්මයා සහ ඉදිරිපත් වෙනවායයි කියපු නීතිඥ මහත්මයා වෙනස් කියන චෝදනාවත් ඒ පවුලේ කට්ටිය කියලා තියෙනවා.
0: මේ අතර මරණ දඬුවමට ලක් වූ අනෝචෙන් මුදා ගැනීම සඳහා ජනාධිපතිවරයා ඉන්දියා අගමැති මෝදිගේ සහය ලබා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතා පවසනවා.
3: අනුර කුමාර සානායක මැතිතුමාට ඉල්ලීමක් කරනවා කරුණාකරලා ඔබතුමාගේ මිත්‍රත්වය පාවිච්චි කරලා නරේන්ද්‍රපුර මැතිතුමාට පුද්ගලික ටෙලිෆෝන් කෝලයක් කරන් කතා කරලා කියන්න එතුමාට ඒක කරයි අනිවාර්යෙන්. මොකද එතුමා අපේ ශ්‍රී ලංකා පිතෘ භූෂණ එතුමාගේ යාළුවා තමයි සල්මාන් සෞදි අරේබියා අගමැති සහ කුමාරයා. එතුමා ඉල්ලීමක් කරන එයා සලකා බලයි අනිවාර්යෙන් කියලා අපිට කරලා දෙන්න.
0: අනෝජෙන්ට සමාව ලබා ගැනීමට හැකියතාක් උත්සාහ කරන බව සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.
4: ඔව් මේ තොරතුර විදේශ අමාත්‍යංශයට දැනුම් දුන්නට පස්සේ දැන් පසුගිය කාලය පුරාම සති ගණනාවක් ඇතර විදේශ අමාත්‍යංශය විදේශ අමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් සෞදි අරාබි රජයත් එක්ක සාකච්ඡා වට ගණනාවක් සිදු කළා. ඒ වගේම ඔහුට නීතිසහාය ලබා දීම සඳහා තනාපති කාර්යාලය මැදිහත් වුණා. අපේ විශේෂ නිලධාරියෙක් මේ වෙනුවෙන් යොදවලා තිබුණා. නමුත් අපිට මේ ගැන කටයුතු කරන්න වෙන්නේ ඒ රටේ පවතින නීතියත් එක්ක. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඔහුට සමාවක් ලබා ගැනීමට දඬුවම පුළුවන් තරම් අඩු කර ගැනීමට ඒක තමයි රජයේ අපේක්ෂාව. දෙවෙනි රාජතාන්ත්‍රික මට්ටමෙන් කරන්න පුළුවන් හැමදේම මේ මොහොතේදී විදේශ අමාත්‍යවරයාගේ මෙහෙයවීම විදේශ අමාත්‍යාංශය කරමින් ඉන්නවා.
0: වත්මන් ආණ්ඩුව තනිපක්ෂ ක්‍රමයකට රට රැගෙන යාමට සූදානම් වන 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සැප්තැම්බර් 24 වෙනිදා විපක්ෂයේ සියලු පක්ෂ නියෝජිතයන් පාර්ලිමේන්තු මංසන්ධිය අසලට පැමිණින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. මේ අතර 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පැවැත්වෙන උද්ඝෝෂණය හා ඊට අදාළව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් පළ කළා.
5: 17 ගණනාවා විධායක බලතල අඩු කරන්න. 18 ගණනාවා අඩු කරපු විධායක බලතල ආපහු ගන්න. 19 ගණනාවා ආපහු විධායක බලතල අඩු කරන්න. 20 ගණනාවා ගෝඨාභය රාජපක්ෂ 19 අඩු කරපු විධායක බලතල ආපහු ගන්න. 21 ගණනාවා බංකොලොත්තුනයින් පස්සේ නිර්මාණය වුණු රජය ඒක කරෙත් විධායකයේ බලතල අඩු කිරීම. මොකද 22කින් වෙන්නේ 22කින් වෙන්නේ විධායකයේ අනසකට රටේ අධිකරණය යටපත් කරන රටේ අධිකරණයේ නිදහස ස්වාධීනත්වය විනාශ කරන පළුදු කරන රටේ අධිකරණය සහ ගරු විනිශ්චයකාරවරුන් පිළිබඳව ජනතාව තුළ තිබෙන විශ්වාසනීයත්වය පිළිගනි සහ මුලින්ම විනාශ කරලා නැවතත් වරක් විධායකයේ බලතල ශක්තිමත් කරන. දැන් මේ අද අපි කතා කරන්නේ 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන. 20 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එදා ගෙනල්ලා විධායකයේ බලතල වැඩි කරගන්න හදනකොට විපක්ෂයේ හිටපු අනුරු කුමාර දිසානායක එවකට මන්ත්‍රීවරයා කියනවා ඒක මේ පාර්ලිමේන්තුවෙන් විතරක් කරලා හරියන්නේ නැහැ ජනමත විචාරණයකට යා යුතුමයි කියලා. ඒක 20ට ජනමත විචාරණය හොඳ නම් අපි කියනවා 22ටත් අනිවාර්යෙන්ම ජනමත විචාරණයක් ලබා දීම අනුරු කුමාර දිසානායක ජනාධිපතිවරයාම මීට පෙර
0: යෝජිත 22 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විපක්ෂ දේශපාලන පක්ෂ නායකයන් සහ සිවිල් බලවේගයන් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබා තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අතිවාසිකම් රැකගැනීමේ අරමුණින් වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 22 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකාවේ අනුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අධිකරණයේ ස්වාධීනත්වයක බරපතල තර්ජනයක් එළවන බව ඔවුන් පෙන්වා දෙනවා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට නිල් නිවේදන නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසියෙන් නිලීමක් කර තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ඇතුළු චෝදනා තුනක් මුල් කරගනිමින් මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානියා සහ නියෝජිත පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පසුගියදා පැවැත්ුණා. ජනාධිපති කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේදී IMF නියෝජිතයන් ප්‍රකාශ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස ඇති බවට මැණිකාලීන ආර්ථික දර්ශක වලින් පෙන්눔 කරන බවයි. එම ස්ථාවරත්වයේ මත රට පරිවර්තනීය යෝගයක් කරා ගෙන යාමට රජයේ අපේක්ෂාව බවද අනුර කුමාර දිසානායක මහතා විසින් අවධාරණය කර තිබුණා. ශ්‍රී ලංකාව මේ වන විට උදා කරගෙන ඇති සුවිශේෂී ආර්ථික ප්‍රගතිය මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගෙීමට දලක්ුණා. මේ අතර නව IMF ගිවිසුමක් පිළිබඳව රජය තවමත් තීරණයක් ගෙන නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා මහනුවර පැවති උත්සවකින් අනතුරුව මාධ්‍යවේදීන් ඒ පිළිබඳව
6: සාකච්ඡාවක් තිබෙනවා. නැවතත් IMF එකත් එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අලුත් වැඩසටහනකට ඇතුල් වෙන්න ඕන කියන සාකච්ඡාවක් සමාජයෙන් තියෙනවා. ආර්ථික විශේෂඥයන්ගෙන් එහෙම තියෙනවා. ඉතින් මේක ගැන සාකච්ඡාවක ඉන්නේ. තාම මේක අවසන් කරලා නැහැ. ඒක ඉතින් අපි ආණ්ඩුවක් රජයක් විදියට තීරණයක් ගන්න ඕන. අපි මෙතනින් නිදහස් වෙනවද, තවදුරටත් යම් වැඩසටහනක් IMF එකත් එක්ක යනවද කියලා තාම අවසාන තීරණයක් කරන්නේ
0: නැහැ. ඉතින් මේ කරුණු තමයි ගෙවුණු සතියට අදාළව වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලෙඩ් ලකඩින් ලබන සතියේ තමුණ බලාපොරොත්තුෙන් අදට සමගතවා මම නිරෝධකාරීව සම් කොළඹ සිට.
7: සති අන්ත පොත් පසුවිතරම
8: අවදමින් සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිතරඳි ගීතය ඔබ වෙත ගෙනීමටයි. ඉතින් සුපුරුදු පරිදි අපහිතවත් විජිත් කුමාර ශ්‍රේන්ත මහතා සූදානම්ෙන් සිටිනවා. මේ සතිය සඳහා ඔහුගේ සිතරඳුණු ගීතය අප සමග මේ ආකාරයෙන් බෙදා හදා ගැනීමට.
9: ඔවු නයන් අද මතකය රං ඔංචිලා නැමැති පැරණි චිත්‍රපටයේ ගීතයක් සඳහායි. ගීතය රචනා කරේ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ විසින්. සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, මේ ගායක මිල්ටන් මල්ලවාරච්චි.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසි විටක ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුතුමාණය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබ මේ සම්බන්ධ වී සිටින ඇඩිලීඩ් ලක්කඳ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අපි දැන් මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනින් සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. ආයුබෝවන් දුමින්ද.
4: ආයුබෝවන් රයි.
3: දුමින්ද, මං හිතන්නේ අවුරුදු ගාණක් සියලු දෙනා බලා හිටි නඩු තීන්දුවක් පසුගියද ලැබුණා, මේ පාස්කු ප්‍රහාරයේ මේ මේ ප්‍රධාන නඩු තීන්දුව. දැනගන්න කැමති මොනවද ඒ පිළිබඳ තියෙන තොරතුරු කියලා?
4: ඔව්, ඇත්තටම නැහැ, අවුරුදු ගණනාවක් තිස්සේ මේ නඩු විභාගයේ පැවතුනා. ඉතින් මේ ප්‍රධාන වශයෙන්ම පාස්කු මහා නඩුව කියලා තමයි පැවරුනේ. මොකද විශේෂයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධාකාරයේ නඩු විභාග පැවරුණා. විශේෂයෙන්ම හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි ජනත ජයවර්ධන ඇතුළු පිරිසර සහ ඒ වගේම හේමසිරි ප්‍රනාන්දු සහ පූජ්‍ය ජයසුන්දර වගේ අයට මරණ දඬුවම ලැබීම වගේ තීන්දුවත් ලැබුණා. කොහොම වුණත් මේකෙදී ප්‍රධානම කාරණාව පිපුජ්ජල වේශ මණ්ඩලයක් පිටින් තමයි මේ පාස්කු මහනඩුව විදිහට එල්ල වුණේ. මොකද ප්‍රධාන වශයෙන් පාස්කු මහනඩුව කියන්නේ කෙලින්ම අර සූදිතීන්ට ඒ හා සම්බන්ධ වූ අයට කරන එරෙහිව කරපු නීතිපති දෙපාර්ට්මේන්තුව සහ පොලිස් දෙපාර්ට්මේන්තුව විසින් කරන ලද නඩු විභාගය තමයි සිද්ධ වුණේ. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම පාස්කු මහනඩුව විදිහට සැලකුණේ. ඉති කොහොම වුණත් පූජ්‍යලයෝ 25 දෙනෙකුට විතර එරෙහිව තමයි මේ නඩුව පැවරුණේ. ඉතින් මේකේ ප්‍රධාන මහමොලකරු විදිහට සැලකෙන්නේ නවුෆර් මවුලවි ඇතුළු කණ්ඩායම තමයි සැලකෙන්නේ. ඉති කොහොම වුණත් චෝදනා 23,270කට ආසන්න ප්‍රමාණයක්, ඒ වගේම පිටු 8,900ක වගේ මහා දෙවන්ත නඩු විභාගයක් තමයි මේ පිපුජ්ජල විනිශ්චය මණ්ඩලය සිද්ධ කරේ. ඔවුන් විශේෂයෙන්ම මේ පිපුජ්ජල විනිශ්චය මණ්ඩලයම තමයි එකම කණ්ඩායමක් තමයි මේ නඩු විභාගය මේ පැවැත්වේ. මොකද සමහර වෙලාවට මේ නඩු විභාගය ඒ විනිශ්චයකාරවරු දැන් ඇත්තටම මේ දැන් මේකත් එක්කම එනවා මේ 22 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථාවත් එක්ක මේ විනිශ්චයවරුන්ගේ මේ විශ්‍රාම යෑමේ දීර්ඝ කිරීමත් ඇත්තටම මෙතන මේ පුජ්‍යල විනිශ්චයකාර මණ්ඩලයේ මේ විනිශ්චයවරුන් අභියාචනා අධිකරණයට ඔවුන් පත්වීම නියමිතයි. කොහොම වුණත් මේ දක්වා ප්‍රමාද වුණේ ඒ කාරණාව නිසා. කොහොම වුණත් මේ විනිශ්චයකාර මණ්ඩලයේ විසින් එකම තුන්දෙනෙක්ම තමයි, මොකද නැත්තම් මේක මහා දෙවන්ත නඩුවක් නිසා කොහොමුණත් විත්තිකාරෝ අවසානයේදී මේ නඩුවේ දැන් තීන්දුව ලක්ුණා. මොකද දැන් පිපුජ්ජල විනිශ්චයකාර මණ්ඩලයකින් ස්ථිර මේ නඩු තීන්දුව දුන්නාට පස්සේ ඔවුන්ට අභ්‍යාචනා අධිකරණයට යාමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ අවසාන වශයෙන් තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට යාම පමණයි. ඒ අනුව මේ ඉන්න පුජ්‍යලයෝ ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයට යනවාද කියන කාරණාව පිළිබඳ තාම පැහැදිලි කිරීමන්නේ. කොහොම වුණත් මෙතනදී නවුෆර් මවුලවි ඇතුළු 15 දෙනෙකුට විරුද්ධව මේ සියලුම 15 දෙනාම ඉස්ලාම් ජාතිකයින්, ඒ වගේ මුස්ලිම් පුජ්‍යලයින් කියලා හඳුන්වන්න පුළුවන්. මේ නවුෆර් මවුලවි ඇතුළු 15 දෙනෙකුට එරෙහිව නඩු තීන්දුව ලබා දීමක් සිද්ධ කරා. ඔවුන්ට අවුරුදු අවම වශයෙන් එක එක අයට යම් යම් කාල සීමාන් වෙනත් අවුරුදු 200 ඉඳලා 240 දක්වා වූ කාලයකට බරපතල වැඩ සහිතව ස්ථිර දඬුවම් නියමීමක් තමයි සිද්ධ වුණේ මේ 15 දිනාටමයි. ඒ නවහොම මවුලවි ඇතුළු 15 දිනාටම අවුරුදු 200ක් සහ ඒක මරණ දඬුවම නියමීමක් සිද්ධ වුණේ නැහැ. හැබැයි අවුරුදු 200ක් ඒක අර සමහර වේලාවට දෙනවා මේ නඩු තියෙනවා අපි දැකලා තියෙනවා යම් යම් ආකාරයේදී අවුරුදු 200ක් දෙනවා ඒක අවුරුදු 10න් ගෙවි යන්න. එහෙම නෙවෙයි, දැන් මේ නඩු තීන්දුව තියෙන්නේ දෙලින්ම අවුරුදු 200ක් යම් ජීවිතාන්තය දක්වා සහ ආසන්න වශයෙන් මරණ දඬුවම ලැබීම වගේම තමයි. මොකද මරණ දඬුවම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා ඒ නිසා අවුරුදු 200-240 දක්වා කාණ්ඩවලට වරදකරුවන් බවට මේ 15 දෙනා පත් වෙලා තියෙනවා. ඒ වගේම තවත් මේ නඩුවේ හිටපු 9 දෙනෙක් මේ මේ මේ මේ අවුරුදු ගානක් බන්ධනාගාරගත වෙලා ඉඳලා හිටපු 9 දෙනෙක්ව නිදොස් කොටින් නිදහස් කිරීමකුත් සිද්ධ වුණා. ඉතින් ඒක තමයි ප්‍රධානම වශයෙන් සිද්ධ වුණේ. ඉතින් මේකේ පාසු පහරේ විවිධ නඩු විභාග සිද්ධ වෙනවා. මේක තමයි ප්‍රධාන, ඒ කියන්නේ පාස්පෝ සහරාන් හසි නැතුළු කණ්ඩායමට ආධාර අනුබල දීම් සහ ඒවාට පහසුකම් සැපීම් සම්බන්ධයෙන් තමයි මේ මේ නඩු තීන්දුවේ විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන් කාරණා තියෙන්නේ. හැබැයි මේකෙදී අර හැමෝම මහාන ප්‍රශ්නයක් තමයි පොදුවේ ජනතාගේ ඉතිවරුණේ ජාතික ලැස්තිය හිටපු ඉබ්‍රහීම් මහත්මයාට මොකද්ද වුනේ කියන කාරණාව. හැබැයි ඔහු විශේෂයෙන්ම ඔහුගේ පුතු දෙන්නෙක් තමයි මරාගෙන මැරුණේ. වගේම ලේදි සහ එතන ඝාතනයක් සිද්ධ වුණා. හැබැයි මේ නඩුවට ඔහු කිසිම සම්බන්ධයක් නැහැ. මොකද ඔහු වරදකරුවෙක් විදියට හෝ සැකකරුවෙක් විදියට කලින් සිටම මේ මොකද මේ පහුගිය වසර ගණනාවක් තිස්සේ පැවතිච්ච නඩු විභාගයක්. එතනදී ඔහු මේ නඩුවේ සැකකරුවෙක් විදිහට ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා ඔහු සම්බන්ධයෙන් මොකද බොහෝ අය අහන දෙයක් තමයි ඇයි ඉබ්‍රහීම් නානාට මේ මේ මෙතන මේ සම්බන්ධයෙන් නැද්ද කියන කාරණාව. හැබැයි ඔහු සැකකරුවෙක් විදිහට කලින් ඉඳලම ඉදිරිපත් වෙලා තිබ්බේ නැහැ.
3: දුමින්ද, ඒ වගේම මේ ව්‍යවස්ථා සංශෝධනයත් මම හිතන්නේ 22 වෙනි සංශෝධනය පසුගියදා පාර්ලිමේන්තුවට

0: ඉල වශයෙන් ජනාධි සභා සම්මත වෙලා තියෙනවා. මොකද කතානායකවරයා මේ සිකුරාදා දවසේ ඒ අස්තන ලබා දීම නිසා කොහොම වුණත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියෝජන අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික කාලය අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමක් තමයි සිද්ධ වුණේ. ඊට සමගාමීව අනෙකුත් සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාමික කාලය අවුරුදු දෙකකින් වැඩිවීමක් තමයි මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී සිද්ධ වුණේ. එතනදී කොහොම වුණත් මෙතනදී විශේෂයෙන්ම 158 විශේෂයෙන්ම මේ ඡන්දය, ඒ කියන්නේ 3-2 ඡන්දය ලැබුණා. මොකද ඒක ජනමත විචාරණයක් වුණා නෑ කියන කාරණාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කලින් තීන්දුව කළා තිබ්බ නිසා ඒක දැන් නීතියක් බවට පත් වෙලා තියෙනවා. ඒක 3-2 158 සම්මත වෙලා තියෙනවා. ඒ වගේම විපක්ෂව 63 දෙනෙක් තමයි ප්‍රධාන වශයෙන් විපක්ෂයේ විදිහට තිබුණේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම දැන් මෙතනදී ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ කාලය අවුරුදු 65 සිට 67 දක්වාත්, ඒ වගේම අභ්‍යාචන අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාමික කාලය 63 සිට 65 දක්වාත්, ඒ වගේම අනෙකුත් විනිසුරුවන්ගේ කාලය 60 සිට 62 දක්වා වසර දෙකකින් වර්තමානයේ දැනට ශක්තිය සේවයේ සිටින විනිසුරුවන්ගේ සේවා කාලය අවුරුදු දෙකකින් දීර්ඝ වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනදී රජයේ පැත්තෙන් ප්‍රකාශයට පත් කරන්නේ විශේෂයෙන්ම මේ නඩු ලක්ෂ 11ක් විතර තියෙනවා. ඉතින් ඒ වගේම මේ විනිසුරුවන්ගේ සේවා කාලය විශේෂයෙන්ම අත්දැකීම් සහිත විනිසුරුවන්ගේ සේවා කාලය තවදුරටත් ලබා ගැනීම අත්‍යවශ්‍යයි කියන කාරණය තමයි. ඉතින් ඒකම ඊට සමගාමීව ඉදිරියේදී මේ සමස්ත අධිකරණ පද්ධතිය තුළ තියෙන මේ සංස්කරණ සිදු කළ යුතුයි කියන කාරණාව තමයි තියෙන්නේ. කොහොම වුණත් දැනට එය නීතිය බවට පත් වෙලා තියෙනවා.
1: දෙවින්දේ වගේම අනිකුත් කාරණා හැරිට අපිට මොනවද දැනගන්න තිබෙන්නේ?
0: විශේෂයෙන්ම නයින් කාරණා කීපයක් සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ විශේෂයෙන්ම බැංකු මූල්‍ය ආයතන, ඒ වගේම ගිණුම් විවෘත කිරීම වගේ, ඒ වගේම ගොඩේ නම ගොඩනැගිල්ලක් ආරම්භ කිරීමේදී වගේ දේවල් වලදී විශේෂයෙන්ම නොවැම්බර් 1 වෙනිදා සිට ටින් අංකය, ලංකාවේ ටින් අංකය අනිවාර්යයෙන්ම ඉදිරිපත් කිරීමට යෝජිත බවට සඳහන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඉඩමක් තියෙනවා නම් ඒක හිමිකරු ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, ඒ වගේම ලංකාවේ ස්ථාපිත සමාගමක කොටස් මිලදී ගැනීම, ණය කාඩ්පත් ලබා ගැනීම, මේ ආදී වශයෙන් සියලුම ජනයාට ටින් අංකය අනිවාර්ය කිරීමක් සිදු කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව විදිහට ගත්තොත් එහෙම විශේෂයෙන්ම දැන් වෙනත් රටවල් වල ඉන්න කට්ටිය ශ්‍රී ලංකාවේ ඉන්න සමාගම් වල සමහරලාවට ආයෝජනයන් සිදු කරනවා. එතනදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කළා තියෙනවා සමාගම් 6ක් ඒක ක්‍රියා විරහිත කිරීමට සිදු කරන්න. විශේෂයෙන්ම කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ඇතුළු සමාගම් 6ක් තමයි මේක මේ වත්තම් ක්‍රියාවීර ඉරහිත කිරීම සිදු කරලා තියෙන්නේ. ඒකේ නාමික වශයෙන් ගත්තොත් එම සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්, සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ්, ප්‍රෝ ෂොප් ඇඩ්වර්ටයිසිං හෝල්ඩින්, ඒ වගේම ඇටෑන්ස් ඉන්ටර්නැෂනල් එඩුකේෂන් සෙන්ටර්, යෝන් ශ්‍රී ලංකා ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිල්ම් ප්‍රඩක්ෂන් ඉන්ටර්නැෂනල් කම්පැනි කියන ආයතන වලට ඒ වත්තම් මක්කිටීමක් සිදු කරලා තියෙනවා. ඒ වැයි ආයෝජන සිදු කරන්න එපා කියන කාරණාව තමයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම නයන් සන්නංකෝ දැන් මේ අවුරුද්දේ 2026 පළමු මාස 5 කාලය තුළ ශ්‍රී ලංකාවේ උජ්ජලී විදියට ගත්තොත් එහෙම රන් භාණ්ඩ උකස් කිරීම, රත්තරම් බඩු උකස් කිරීම ගත්තොත් එහෙම රුපියල් කෝටි 14,970 ප්‍රමාණයක් අපේ ඉන්න ජනතාව පිළිගත්, يعني මහ බැංකුව පිළිගත් ආයතන වලට රන් භාණ්ඩ උකස් කළා තියෙනවා කියන කාරණාව හෙලිදරව් කළා තියෙනවා. ඒ කියන්නේ අවසන් වශයෙන් ගත්තොත් එහෙම කෝටි රුපියල් කෝටි 15,000

0: ප්‍රාසංගිකවනේ රුපියල් 14 කෝටි 970ක් තියෙන කාරණාව රජයේ පිළිගත් වාණිජ බැංකුවට. ඒ වගේම මේක මීට වැඩිය බොහෝ ඉහළ අගයක් ගනී කියලා මහ බැංකුවම විශ්වාස කරනවා. මොකද විශේෂයෙන්ම ලියාපදිංචි නොවිච්ච සහ අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම සුද්ධ මූල්‍ය ආයතන විවිධ ඒ වගේම පුජ්‍යලී අර ඒ වගේ අයට ගත්තොත් එහෙම මේක මීට වැඩිය ඉහළ අගයක් ගන්නවා කියන කාරණාව තමයි සලහන් කරන්නේ. කොහොම වුණත් ඒ කියන්නේ මේ මාස පහට කෝටි 15,000කට ආසන්න ප්‍රමාණයක් පුජ්‍යලියෝ ණය වෙනවා කියන කතන්දරේදී එක පැත්තකින් ඒ පුජ්‍යලින්ගේ ආර්ථික තත්ත්වය තමයි ශ්‍රී ලංකාවේ අනිත් පැත්තෙන් තියෙන්නේ. හැබැයි අනිත් පැත්තෙන් ගත්තොත් එම IMF නියෝජිතෝ ශ්‍රී ලංකාවට ඇවිල්ලා ඔවුන් සුබවාදී අදහසක් ඉදිරිපත් කළා තියෙනවා මේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරව තියෙන කාරණාව. අනිත් පැත්තෙන් ගත්තොත් එම අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම දැන් මේ එල්නිනෝ තත්ත්වය ගත්තොත් එම දිස්ත්‍රික්ක 15කට මේ වන විට බලපෑම් ඉල්ලලා තියෙනවා. ඒ වගේම පුජ්‍යලියෝ 137,000කට විතර වගේ සුජු බලපෑමකට මේක ලක් වෙනවා කියන කාරණාව තමයි තියෙන්නේ. විශේෂයෙන්ම අම්පාර, අනුරාධපුර, කොළඹ, ගාල්ල, ගම්පහ, සම්මන්ත්‍රට, මහනුවර, කෑගල්ල, මාකලේ, මාතර, නුවරඑළිය, උත්තලම, රත්නපුර, ත්‍රිකුණාමලය කියන දිස්ත්‍රික්කවලට මේක කියන වර්ෂා තත්ත්වයක්. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් නියම් මේ තත්ත්වයක් බලපාන බව තමයි විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන් වෙන්නේ.
1: දෙමින්ද තපසම සම්බන්ධ ලංකාවේ තොරතුරු බෙදා ගැනීම පිළිබඳව බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවත ලබන සතියේ හමුවෙමු. ආයිබෝවන්.
0: ආයිබෝවන්.

අපිට සූදානම් වෙන්නේ ඇඩිලේඩ් පුරවරේ කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙනීමටයි. ඉතින් හෙට දවස සැප්තැම්බර් මාසේ 28 වෙනි සඳුදා උපරිම ශ්‍රත්‍ය 28යි. අඟහරුවාදා 33යි, බදාදා 25යි, සුළු වැසි ඇතිවිය හැකි දිනයක් ලෙස සඳහන් වෙනවා. බ්‍රහස්පතින්දා 21යි, නැවතත් වැසි සහිත දිනයක්. සිකුරාදා 19යි, සෙනසුරාදා උපරිම උෂ්ණත්වය 20ක් කැරිටයි සඳහන් කර තිබෙන්නේ. ඉතින් අද අපි වැඩසටහනේ ඔබට ඉදිරිපත් කළා විශේෂයෙන්ම මේ 2527 රූපවාහිනී ඇඩිලේඩ් රූපවාහිනී මුතුහර ළමා සමාජයේ 10 වෙනි සංවත්සරය ඊයේ දවසේ පැවැත්වුණා. ඉතින් ඇත්තටම අපේ මේ ඇඩිලේඩ් පුරවරයේ සිටින ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ දස්කම් විස්කම් මනාව පිළිබිඹුණ වැඩසටහනක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. ඉතින් අපිටත් බොහෝ විට සතුටු වෙන්නට පුළුවන් මේ අපේ දරුවන්ගේ දස්කම් දැකලා. ඒ වගේම ඔවුන්ගේ දස්කම් ඔබ වෙත තිළිණ කරමින් එම වැඩසටහනෙන් එක්කාසු කරගත්තා වූ මුදල් ලංකාවේ අපේම මේ දුෂ්කර පළාත්වල සිටින දූ දරුවන්ට අවශ්‍ය උදව් උපකාර කිරීම සඳහා යොදවන්න. ඉතින් මොනතරම් අගනා සිතුවිල්ලක්ද. ඉතින් අපි නැවත වතාවක් අපේ මේ සියලු දූ දරුවන්ට ස්තුතිවන්ත වෙන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම කුමුදුනී සිල්වා මහත්මිය 2527 ඇඩිලේඩ් රූපවාහිනී මුතුහර ළමා සමාජයේ නිර්මාතෘ වගේම සංවිධායිකා වශයෙන්ත් මෙතුමිය සේවය කරන්න. ඉතින් අපි මෙතුමියටත් අපගේ ස්තුතිය කෘතවේදීත්වය මේ අවස්ථාවේ පුද කරන්න කැමැති. හොඳයි, ඉතින් අපි අද දවසෙත් ඔබ සමග මේ හෝරාව ගත කරලා ඔබෙන් සමුගෙනටයි කාලය පැමිණ තිබෙන්නේ. ඉතින් මං හිතනවා අද දවසෙත් ඔබ සමග මේ ගත කළ හෝරාව ඔබට සතුටුදායක හෝරාවක් වෙන්නට ඇති කියලා. ඉතින් අද පුවත් පස්වේ පුනරුගෙන ආවා නිරෝධකාරී වසම් සිතනදී ගීතයෙන් අප පිනෝයි අප හිතවත් විජිත් කුමාර් ශ්‍රේයත් මහතා. ලංකාවේ සිට නොතුරුමානය විශේෂංගේ හරහා දුරකථනයෙන් අප සමග සම්බන්ධ වුණ ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරිය මහතා. ලබන සතියේ තවත් මෙවැනිම රසවත් වැඩසටහනක් එක්කාසු කරගෙන ඔබ සමග තවත් හෝරාවක් ඉතා සතුටින් ගත කිරීමේ බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අදට ඔබෙන් සමුගෙනෙන මම ඔබේ හිතවත් නයන් පෙරේරා ඔබ සියලු දෙනාටම සුවදායක සතියකට ආසිරි. ආයිබෝවන්.

අයිබවන් සුභ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්බරයෙන් ඔබ ඉදිරිපත් කරන ඇඩ්ලේඩ්හි ඔබේ මහඬ ඇඩිලේඩ් ලක්හඬ ගුවන්විදුලි වැඩසටහන තුළින් බත් සමග පුරා හෝරාවක් ගත කිරීමටයි මේ සූදානම. රේඩියෝ ඇඩ්ලේඩ් 101.5 FM තරංග මාලාව ඔස්සේ හා අන්තර්ජාලයෙන් අප සමග සම්බන්ධී සිනබසුළු දෙනාම ඉතාමත් ලෙංගතුකමෙන් පිළිගන්නවා. ඉතින් අද සැප්තැම්බර් මාසේ 27 වැනි ඉරුදින සුපුරුදු පරිදි වැඩසටහනත් එක්ක අසු කරගෙන ඔබ වෙතින මම ඔබ හිතවත් නයන් පෙරේරා. ඉතින් අදත් වෙන්ද වගේම ඔබට සුපුරුදු පුවත් පසුවිපරම නොදුටු මානය ඒ වගේම සිතරැඳි ගීතය වගේ මේ වැඩසටහන් මාලාවත් එක්ක අසු කරගෙන ගීගොන්නකුත් සමගයි මේ හෝරාව ගත කිරීමට සූදානම් වෙන්නේ. හොඳයි, එසේ නම් රැඳී සිටින්න ඇඩිලේඩ් ලක්හඬ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි.

0: 2527 ඇඩිලේඩ් රූපවාහිනි මුතුහර ළමා සමාජය ආරම්භ කළා අවුරුදු 10ක් පිරෙන මොහොත. ඉතින් විශේෂයෙන්ම ඊයේ දවසේ ඉතාමත් අලංකාර විදිහට මේ ඇඩිලේඩ් පුරවරේ මේ ඇඩිලේඩ් රූපවාහිනි මුතුහර ළමා සමාජයේ 10 වැනි සංවත්සරය පැවැත්වුණා. ඉතින් අපේ ඇඩිලේඩ් වල සිටින බොහෝ දෙනෙකුට මෙයට සහභාගි වෙලා ඔවුන්ට අපේ මේ දුවා දරුවන්ගේ දස්කම් විස්කම් දැකගැනීමේ අවස්ථාවත් ලැබුණා. ඉතින් ඇත්තටම මේ ඇඩිලේඩ් පුරවරේ තිබෙන 2527 රූපවාහිනි මුතුහර ළමා සමාජයේ ආරම්භය සහ මේ ආකාරයෙන් මේ රූපවාහිනි මුතුහර ළමා සමාජය අවුරුදු 10ක් පුරා ගෙන යෑමට මේ පිටුපසින් ඉඳලා ඉතා විශාල මෙහෙවරක් සිදු කරන චරිතයක් සිටිනවා ඇඩිලේඩ් වල. ඒ අන් කවරකුත් නෙමේ මේ 2527 ඇඩිලේඩ් රූපවාහිනි මුතුහර ළමා සමාජයේ අනුශාසිකාව වන කුමුදිනී සිල්වා මහත්මිය. ඉතින් අපිට ඊයේ දවසේ විශේෂයෙන් මේ වැඩසටහනත් සමග මෙතුමිය සමගත් වචන කීපයක් හුවමාරු කර ගැනීමට අපිට පුළුවන්කම ලැබුණා. ඉතින් ඇඩිලේඩ් ලක්කඬ වෙනුවෙන් කුමුදිනි මහත්මිය අපි ඔබව ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. මං මේ අවස්ථාවේදී මුලින්ම ඔබෙන් අහන්න කැමති ප්‍රශ්නය තමයි මේ අවුරුදු 10කට කලින් මේ වගේ ළමා සමාජයක් ඇඩිලේඩ් වල ස්ථාපිත කරන්න මොකක්ද හේතුව?
1: ඔවුනයන් ඇත්තටම මං හිතන්නේ ඒ කාලේ අපේ දරුවන්ට හරි වේදිකාවක් තිබුණේ නැහැ තමන්ගේ දක්ෂකම් පෙන්නන්න, ඒගොල්ලන්ගේ කුසලතා පෙන්නන්න, ඒ වගේම එකතු වෙලා වැඩ කරන්න. ඉතින් ඒ වගේ මට අවස්ථාවක් හම්බුණා ශ්‍රී ලංකාවේ රූපවාහිනී මුතුහර තුළින් ළමා සමාජයක් ඇති කරන්න. මං හිතන්නේ ඉතින් මං ඒ අවස්ථාව ප්‍රයෝජනෙට ගත්තා.
0: ඒ වගේම මේ පහුගිය අවුරුදු 10ක චාරිකාව අපි ආපස්සට හැරිලා බැලුවොත්, අපි ආවර්ජනාවක් කළොත් මොනවද ඔබට ඒ ගැන කියන්න තිබෙන්නේ?
1: ඔව් නයන්, ඇත්තටම සතුටුයි. ඇත්තටම හරි ආඩම්බරයි. මම මුලින් කිව්වා වගේ 2016 පටන් ගන්නකොට අපිට ඕනුනේ අපේ දරුවෝ එකට එකතු වෙලා ඒ අයගේ හැකියාවන් දක්ෂකම් පෙන්නලා විනෝද වෙලා අපේ දරුවෝ අතර මිත්‍රත්වය ඇති කරන්න, ඒ වගේම අපේ හොඳ පුරුදු ගොඩ නගා ගන්න වගේ අවස්ථාවන් දෙන්න. ඒත් ඇත්තටම සතුටුයි. අවුරුද්දෙන් අවුරුද්ද දෙමව්පියන් වගේම අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවගෙනුත් අපිට ඒ උනන්දුව එන්න එන්නම වැඩි වුණා. ඉතින් අද ගැන හිතනකොට අපිට මුතුහර බෑන්ඩ් එකක් තියෙනවා, නැටුම් කණ්ඩායමක්, සංගීත කණ්ඩායමක්, ඒ වගේම මාධ්‍ය ඒකකයක් හැදුනා ඇඩිලේඩ් ලක්කඬ ළමා මණ්ඩපයෙන්. ඉතින් තව ගොඩක් හැකියාවන් කලාව ක්‍රීඩාව පැත්තෙනුත්, ඉතින් ඒ හැම එකකටම වඩා අපේ ශ්‍රී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ලැබුණා. පාසල්වලට, පුස්තකාලවලට, ඒ වගේම මෙහෙත් ළමයි වෙනුවෙන් කැප වුණ සමහර ඕස්ට්‍රේලියානු ආයතන හරහත් මෙහෙ දරුවන්ට උදව් උපකාර කරන්න ලැබුණා. ඉතින් ගොඩක් සතුටුයි. අවුරුදු 10කදී මම හිතුවටත් වඩා අපේ දරුවෝ බොහෝ පැතිවලින් ජීවිතය ජයග්‍රහණය කරලා තිබෙනවා. අධ්‍යාපනයේ නම් අපේ දරුවෝ හැමතිස්සෙම පාසලෙන් අපේ දරුවෝ හොඳින්ම අධ්‍යාපනය ලබනවා. ඉතින් මේ වගේ දේවල් තමයි වැඩිපුර අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ වෙලාවේ මම කැමති ශ්‍රී ලංකාවේ ජාතික රූපවාහිනියටත් අපේ දෙමාපියන්ටත් ඇඩිලේඩ් ශ්‍රී ලාංකික ප්‍රජාවේ අපිට අතහිත දුන්න හැම කෙනාටමත් ස්තුති කරන්න. ඉතින් ඔබටත් ගොඩාක් ස්තුති මේ අවස්ථාව ලබා දුන්නට.
0: ඉතින් ඒ වගේම අපිට මුණ ගැසුණා මේ මුතුහර ළමා සමාජයේ මේ අවුරුද්දේ සභාපති වශයෙන් කටයුතු කරන ඉනුදිත් ජයනෙත්ති පුතණුවන්. ඉනුදිත්, අපිට අහන්න කැමති විශේෂයෙන්ම මේ අද දවසේ මේ සිදුවන ප්‍රසංගය මොකද ඔබට හිතෙන ප්‍රසංගය ගැන, ඒ වගේම මේ ප්‍රසංගයෙන් ඔබ එකතු කරගත්තා වූ මුදල් මොන වගේ කාර්යයක් සඳහාද ඔබ භාවිතා කිරීමට බලාපොරොත්තු වෙන් සිටින්නේ?
2: අද ඉතින් 10 වැනි සංවත්සර ප්‍රසංගය පැවැත්වුණා. හැමෝටම ස්තුතියි ආවට, හැමෝටම ස්තුතියි මේ ප්‍රැක්ටිස් කරාට. මේ බොහොම ආඩම්බරයි මේ ගියපු හැටියට. මම හිතන්නේ අපිට අපේ ෆන්ඩ්‍රේසිං ප්‍රොජෙක්ට් එකට ඇතිවෙන්න මුදල් එකතු කරන්න පුළුවන් වුණා. එකක් ලංකාවේ බෑන්ඩ් එකක්, ඉස්කෝලක බෑන්ඩ් එකකට මේ ඕන උපකරණ ලබා දෙන එකයි, අනිත් එක පුස්තකාලයකට සෙන්සරි ලැබ් එකක් හදන්න, ඒකට ඕන වෙන උපකරණයි ලබා දෙන්න. මං හිතන්නේ ඇතිවෙන්න සල්ලි එකතු කරගත්තා. ඒකෙන් හින්දා හරිම සතුටුයි අද ගැන.
0: ඔබතුමා, ඉතින් ඇත්තටම අපිට ගොඩාක් සතුටුයි. විශේෂයෙන්ම අපි ඕගොල්ලොන්ගේ ඔක්කොම මේ මල්ලිල නංගිලා එකතු වෙලා සිදු කරපු සියලු දස්කම් විස්කම් දැක්කා. විශේෂයෙන්ම ඔබගේ දස්කම් ගීත ගායනය, බෙර වාදනය, ඒ වගේම ඩ්‍රම්ස් වාදනය, ඉතින් මේ වගේ නොයෙකුත් පැතිවලින් ඔබ විශාල දස්කම් දැක්වා, අපිව පිනෙව්වා අද දවසේ. ඉතින් අපි ඔබට ඒ පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේම ඔබට සුභ අනාගතයක් අපි ප්‍රාර්ථනා කරන්නටත් කැමතියි. ඉතින් ඇත්තටම මේ මුතුහර සහ ඇඩිලේඩ් ලක්හඬ අත්වැල් බැඳගෙන අවුරුදු 10ක් පුරාවට ආපු ගමනක් තියෙනවා. මොකද මේ මුතුහර ආරම්භ කරලා මාසයකට පමණ පසුව තමයි ඇඩිලේඩ් ලක්හඬ, මේ ඇඩිලේඩ් පුරවරේ ආරම්භ වෙන්නේ. ඉතින් එදා ඉඳලා මේ ඇඩිලේඩ් රූපවාහිනි මුතුහර ළමා සමාජයට ළමා මණ්ඩපය ඔස්සේ ඇඩිලේඩ් ලක්හඬ තුලින් මේ අපේ දරුවන්ට විශේෂයෙන්ම මේ වැඩසටහන් ඉදිරිපත් කිරීමට ගුවන්විදුලියක් ඔස්සේ අපිට අවකාශ ලබා දීමට පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ ඔස්සේ අපි අපේ මේ ඇඩිලේඩ් පුරවරේ දරුවන්ට විශේෂයෙන්ම මාධ්‍ය හැසිරවීම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමටත්, ඒ පිළිබඳව අත්දැකීම් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීමට නිතැතින්ම හැකියාව ලැබුණා. ඉතින් අපි ඒ පිළිබඳවත් උදක්ම සතුටු වෙනවා. ඉතින් ඒ වගේම නැවත වතාවක් මම ඇඩිලේඩ් ලක්හඬ වෙනුවෙන් කුමුදිනී සිල්වා මහත්මියට අපගේ ස්තුතිය ප්‍රණාමය පුද කරන්නට කැමතියි. මොකද මේ මෙතුමියගේ මේ කාලය, ශ්‍රමය, ධනය කැපකිරීම තුලින් මේ සිදු කරපු කර්තව්‍යයේ මං හිතන්නේ ප්‍රතිඵල තමයි අද අපි මේ දකින්නේ. අපේ දුවා දරුවන්ට මේ ඔවුන්ගේ දස්කම් විස්කම් පෙන්වීම සඳහා තෝතැන්නක් හදලා දීලා, විශේෂයෙන්ම මේ ලංකාවෙන් සැතපුම් 10 ගානක් දුර ඉන්න අපිට මේ දේ කරන්න මේ ස්ථානය මේ ආකාරයෙන් හදලා මේ සෑම දරුවෙකුටම ඒ ඔවුන් කැමති ආකාරයෙන් ඔවුන්ගේ දස්කම් පෙන්වීමට හැකියාව ලබා දීලා ඔවුන්ට අපේ මේ සංස්කෘතිය, අපේ භාෂාව, මේවා බය නැතුව, කිසිම පැකිලිල්ලක් නැතුව සමාජයට ඉදිරිපත් කිරීමට ඒ හැකි අවස්ථාව ලබා දීම පිළිබඳව අපි මෙතුමියට ස්තුතිවන්ත වෙනවා. ඉතින් විශේෂයෙන්ම 2527 ඇඩිලේඩ් රූපවාහිනී මුතුහර සමාජයට තව බොහෝ කාලයක් අපේ මේ දුවා දරුවන්ට දස්කම් විස්කම් පෙන්වීමට හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමඟ ඇඩිලේඩ් ලක්හඬ අපි සමුගන්නවා.

0: Ca pot asal terbaik.
1: වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්ව පසුගිය 21 වෙනිදාට වසර දෙකක කාලයක් ගතව තිබෙනවා. 2024 වසරේ සැප්තැම්බර් 21 වෙනිදා පැවති ජනාධිපතිවරණයේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර් දිසානායක මහතා ජයග්‍රහණය කළ අතර ඔහු ශ්‍රී ලංකාවේ නවවන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා. එම බැතිවරණයේදී ජාතික ජනබලවේගයේ අනුර කුමාර් දිසානායක මහතා ඡන්ද 56,34,915ක් එනම් 42.31ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ප්‍රමුඛතාවය ලබා ගත් අතර සමගි ජනබලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 43,63,035ක් ලබා ගත්තා. පළමු මනාපයෙන් කිසිදු අපේක්ෂකයෙකුට 50%ක වැඩි බහුතරය හිමි නොවීම හේතුවෙන් දෙවන මනාපය ගණන් කිරීම සිදු වුණා. දෙවන මනාපය එකතු කිරීමෙන් අනතුරුව අනුර කුමාර් දිසානායක මහතා මුළු ඡන්ද 57,40,179ක් ලබා ගනිමින් නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් වුණා. අනුර කුමාර් දිසානායක මහතා දකුණ, බස්නාහිර, වයඹ, උතුරුමැද සහ සමරගමු යන පළාත් වලින් වැඩි බලයක් තහවුරු කරගත් අතර සජිත් ප්‍රේමදාස මහතා උතුර නැගෙනහිර සහ වතුකරේ ප්‍රදේශවල වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත්තා. ජයග්‍රහණයෙන් පසු 2024 සැප්තැම්බර් 23 වෙනිදා අනුර කුමාර් දිසානායක මහතා ජනාධිපති ධුරයේ දියුරුම් දුන් අතර පසු ආචාර්ය හරණි අමරසූරිය මෙදවිය ග්‍රාමාධිපතිවරිය ලෙස පත් කරමින් සැප්තැම්බර් 24 වෙනිදා පාර්ලිමේන්තුව විසරවා හැරීමට පියවර ගත්තා. ඉන් අනතුරුව 2024 නොවැම්බර් 14 වෙනිදා පැවැත්වුණු 10වන පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් ජාතික ජනබලවේගයේ ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා. එෙහිදී ජාතික ජනබලවේගයේ මුළු ඡන්ද 68,63,186ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 159ක් එනම් ඡන්ද කොට්ටාස මගින් ආසන 141ක් සහ ජාතික ලැයිස්තු ආසන 18ක් නිරාගත්තා. මෙය ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පක්ෂයක් ලබාගත් විශාලතම බහුතර ආසන සංඛ්‍යාව සහ වැඩිම ඡන්ද ප්‍රතිශතයද වනවා. මෙම මැතිවරණයේදී සමගි ජනබලවේගය ආසන 40ක් ලබා ගනිමින් ප්‍රධාන විපක්ෂය බවට පත් වූ අතර ඊලංගේ තමිල් අරසු පක්ෂය ආසන 8ක්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ආසන 5ක් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආසන 3ක් බැකින් ලබා ගත්තා. මේ අතර වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක් සපිරීම නිමිත්තෙන් අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයිතේ බව යටතේ දිවයින පුරා ජනරැලිමාලාවක් සංවිධානය කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජනරැලිමාලාව මගින් ගත වූ වසර දෙක තුළ ආණ්ඩුව ලැබූ ජයග්‍රහණ ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් සහ ඉදිරි දැක්ම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒහා බැඳුණු අපරාධ කල්ලි මර්ධනය කිරීමට රජයේ ගෙන යන වැඩපිළිවෙල හමුවේ අදාළ පාර්ශ්ව ආණ්ඩුවේ පාලනයට එරෙහි සංවිධානය වෙමින් සිටින බව ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතා පවසනවා. මේ අතර එළබෙන ඔක්තෝබර් මාසයේ තෙල් මිල සංශෝධනය සම්බන්ධයෙන් සහනාධාරයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතා පවසනවා. අකුරැස්සේ පැවති ජන රැලියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
2: දැන් මැද පෙරදිග යුද්ධ පටන් ගත්තා. තාම දැන් ආය අප්‍රේල් මාසෙ තිබුණු තෙල් මිලටම ලෝකවලඳ පොලේ තෙල් මිල ඇවිල්ලා තියෙනවා. ලොකු පීඩනයක් දැන් අපිට ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි බලමු මොකද්ද? ඒ ලෝකවලඳ පොලේ දැන් සමහර අයට කිව්වනේ ඉස්සර කියනවා ලෝකවලඳ පොලේ තෙල් මිල ඉහළ යනකොට ඉහළ දාන්න නම් ආණ්ඩුවක් මොකටද කියලා. අපි මේ සැරේ ලෝකවලඳ පොලේ ගානට ඉහළ දෙන්නේ නෑ. අපි මොකද කරේ? හැම ඩීසල් ලීටරයකටම අප්‍රේල්, මැයි, ජූනි, ජූලි කියන මාස හතරෙම හැම ඩීසල් ලීටරයකටම ආණ්ඩුව රුපියල් 100 ගානේ දුන්නා. හැම ලීටරයකට අපිට ඒකට ගියා කෝටි 6000ක් ගියා. දැන් ආයෙ වැඩි වෙලා. ලෝක වෙළඳ පොළ 90 එළබෙන ඔක්තෝබර් මාසේ තෙල් මිල වැඩි කරන්න ඕන. එහෙන් ගෙනල්ලා මිල ගලප්පලා බලපුවාම පළවෙනිදාට මිල වැඩි වෙන්න ඕන. හැබැයි අපි අපේක්ෂා කරනවා සානාධාරයක් දීලා ඒක පාලනය කරන්න. ආණ්ඩුවන්නේ එහෙමයි. මරාලයක් කඩා වැටුනාම මුළුමනින්ම එක ජනතාව අපිට දාන්න බෑ. ඒකට යම් උදව්වක් ආණ්ඩුව කරන්න ඕන. හොඳට දේ දීවර ජනතාවට මුහුදු ගන්න බැරුණා. අපි මොකද කරේ? අර ඩීසල් රුපියල් 100 සානාධාරයට අමතරව දීවර ජනතාවට අමතර රුපියල් 50ක් දුන්නා තව ඩීසල් ලීටරයකට. දවසකට ඩීසල් ලීටර 25කට, මාසයකට දවස් 25කට, ඒකන ලීටර 625කට මාසයකට රුපියල් 50 ගානේ දුන්නා. 32,250ක් වගේ අපි නේද? අපි ගෙවීමක් කරා. එයි බලා ගන්න ඕන. දරුව බලා ගන්න ඕන. ආර්ථිකයේ අවස්ථ පීඩනයක් ආවොත් තෙල් මිල සාමාන්‍ය තත්වයක් නම් අපි සානාධාරය දෙන්නේ නෑ. හැබැයි තෙල් මිල දරා ගන්න බැරි නම් අපි සානාධාරය විදුලි බිලට
1: මේ අතර එළඹෙන අයවැය මතින් දැන්ට පවතින ඇතැම් බදුවල බර අඩු කරමින් ජනතාවට බදු සහන ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
2: එළබෙන අයවැලේකරින් යම් බදු ප්‍රමාණයක් නිදහස් කරනවා අපේක්ෂා කරනවා. ඒ වගේම අපි ආර්ථිකයේ උඩ භාණ්ඩාගාරේ පුරවලා තියෙනවා. ලබන අවුරුද්දේ භාණ්ඩාගාරයෙන් දැන් අපි සකස් කරලා තිබෙන අයවැලේකණිය අපි ප්‍රාග්ධන වියදම් වලට බිලියන 1750ක්, දිට්ට ප්‍රාග්ධන වියදම් වලට බිලියන 250ක් එක්ක බිලියන 2000ක්. බිලියනයක් කියන්නේ කෝටි 100යි. කෝටි 100 ඒවා 2000ක් ලබන අවුරුද්දේ ප්‍රාග්ධන වියදම් වලට වෙන් කරලා තියෙනවා. ප්‍රාග්ධන වියදම්. පාරවල්, පාලම්, විදුලිය, යටතල පහසුකම් ඔක්කොම හදන්න. ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධන වියදම් කරන අවුරුද්ද බවට ලබන අවුරුද්ද පත් වෙනවා. භාණ්ඩාගාරයේ තියෙන සල්ලි කොහමද ගමට එවන්නේ? එකක් සංවර්ධන වැඩ හරහා යවන්න ඕන. දෙක දෙවැනි එක අපි යවන්න ඕන නැති බැරි අයම තෝරලා සහනාධාර හරහා. අස්සසුම වකුගඩු රෝගීන්ට පාසල් පොත් මිලදී ගන්න බැරි අයට මේ දෙසැම්බර් මාසෙත් අපි අස්සසුම ගන්න ළමයිට සහ පාසලේ ළමයි 200ට වඩා අඩු දරුවන්ට රුපියල් 6000ක දීමනාවක් දෙනවා. මේ දෙසැම්බර් වලත් මම සල්ලි වෙන් කරලා බලලා ආවේ එකක් වෙන් කරලා තියෙනවා. හැබැයි සහනාධාර විශාල ප්‍රමාණයක් හැමදාමත් ජනතාවගේ සහනාධාර මත යැපෙන එක හොඳ නෑ. හැබැයි හැමදාමත් සහනාධාර වලින් බලාගත්තු සමාජ කණ්ඩායමක් ඉතුරු වෙනවා. හැමදාමත් එක තියෙනවා. ආර්ථිකයේ කොච්චර දියුණුව ගත්ත රටවල් වල සහනාධාර වලින් යැපෙන කණ්ඩායමක් ඉන්නවා. ආදායම් මාර්ගයක් නැති, ආදායම් මාර්ගය උපයා ගැනීම සඳහා ශාරීරික ශක්තිය නැති, හදිසියේ තමන්ගේ ආදායම් මාර්ගය සකස් කරමින් හිටපු කෙනා මොකක් කරා පියසෙනකට පත් වුණා නම් රට ආධාරයක් දෙන්න රටක් කියන්නේ එහෙමයි. ඒ ජනතාව බලා ගන්න අපි කොච්චරද කියනවනම් අපි බලා ගන්නවා අද තමා සංවර්ධන මධ්‍යස්ථාන වලින් දරුවන්. ඒක අම්මා තාත්තා හිමිලා බාරකාරයක් නැති දරුවෝ ඉන්නවා. ඒ හැම දරුවෙකුට මේ ජනවාරි මාසෙ ඉඳන් ගිණුමකට රුපියල් 5000 ගානේ දානවා. 18 දරුවෝ කෙලියට ගිහලා තනියම මොකද කරන්නේ? අපි ඒක අවුරුදු 21 දක්වා අපි බලා ගන්න තීරණයක් ගත්තා.
1: සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සෙබරාසා අනෝජෙන්ට සමාව ලබා ගැනීමට රජයේ උපරිමයෙන් උත්සාහ කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ දඬුවම් නියම වී සිටින තරුණයාගේ දෙමාපියන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදී මෙයට නෛතිකව සහ රාජතාන්ත්‍රික මට්ටමින් බැඳියත්වල බවද ජනාධිපතිවරයා හිදී අවධාරණය කළා. සෞදි රාජ්‍යයෙන් මේ පිළිබඳව සමාව ලබා දෙන ලෙස රාජතාන්ත්‍රික මට්ටමින් ලිඛිතව ඉල්ලා සිටීමට පියවර ගන්නා බවත් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර තිබෙනවා. මේ අතර සිවරාසා අනෝජන්ගේ පවුලේ ඥාතීන් පිරිසක් පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මුණ ගැසුණා. ඒ අනෝජන්ට සමාව ලබා දෙන ලෙසට සෞදි රාජ්‍යයෙන් සිදු කරන ඉල්ලීම සඳහා මැදිහත්වන ලෙස ඉල්ලීම් කරමි. ඔවුන් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට පැමිණ තිබුණේ අනෝජන් සිවරාසාට තම පවුලේ සමාජිකයන් සමග දුරගතණයෙන් අදහස් හුවමාරු කර ගැනීම සඳහා එරට බලධාරීන් විසින් ලබා දී තිබූ වේලාවේදී ඒ අනුව විපක්ෂ නායකවරයාට දෙම අවස්ථාවේදී අනෝජන් සිවරාසා සමග දුරගතණයෙන් ඔස්සේ අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව හිමි වුණා. ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් මත සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසාට මේ වන විට මරණ දඬුවම නියමිත කර ඇති බව වාර්තා වනවා. ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එරට පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වසර 5ක සිර දඬුවම් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් නියම කර තිබුණා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකයන් රාසමාණික මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය මැදිහත්වීමෙන් සිදු කළ අභියාචනයකදී එම දඬුවම මරණ දඬුවම දක්වා තීව්‍ර වී ඇති බවයි.
3: පසුබිම තමයි මාස කිහිපයකට පෙර පහසාත්මක ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිරීම යන චෝදනාව මත සිවරාසා අනෝජන් කියන තරුණයා අත්අඩංගුවට පත් වුණා. අසර පහක සිර දඬුවමක් ඒ අවස්ථාවේදී ඔහුට නියමුණා. එයින් පසුව ඔහුගේ පවුලේ ඥාතීන් මේ සම්බන්ධව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍ර මහත්මයා හමු වී සාකච්ඡා කරපු අවස්ථාවේ මේ මහත්මයා ඔවුන්ට මෙය ඇපීල් කරන්න අවස්ථාවක් තිබෙන බව සඳහන් කළා තියෙනවා. රුපියල් ලක්ෂ 19ක මුදලක් ඒ පවුලේ සමාජික විදේශ කටයුතු අමාත්‍යංශයට ගෙවලා තියෙනවා. නමුත් පවුලේ කට්ටිය චෝදනා කරන්නේ ඊයේ දවසේ මොහුට මරණ දඬුවම ලැබී තිබෙන බව ලක්ෂ 19ක් වියදම් කර තමන්ගේ පුතා මරණ දඬුවම තමන් මිලදී ගත්තායයි ශෝකයෙන් එම මව අපිට සඳහන් කරලා තියෙනවා. ඒකට ඉදිරිපත් වෙච්ච නීතිඥ මහත්මයා සහ ඉදිරිපත් වෙනවා යයි කියපු නීතිඥ මහත්මයා වෙනස් කියන චෝදනාවත් ඒ පවුලේ කට්ටිය කියලා තියෙනවා.
1: මේ අතර මරණ දඬුවමට ලක් වූ අනෝචෙන් මුදා ගැනීම සඳහා ජනාධිපතිවරයා ඉන්දියා අගමැති මෝදිගේ සහය ලබා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතා පවසනවා.
4: අනුකෝර සානායක මැතිතුමාට ඉල්ලීමක් කරනවා. කරුණාකරලා ඔබතුමාගේ මිත්‍රත්වය පාවිච්චි කරලා නරේන්ද්‍ර මෝඩි මැතිතුමාට පොත්ගලික ටෙලිෆෝන් කෝල් එකක් කරන් කතා කරලා කියන්න එතුමාට. ඒක කරයි අනිවාර්යයි. මොකද එතුමා අපේ ශ්‍රී ලංකා පිතෘ භූෂණ. එතුමාගේ යාළුවා තමයි සල්මාන් සෞදි අරාබියා අගමැති සහ කුමාරයා. එතුමා ඉල්ලීම කරන්න එයා සලකා බලයි අනිවාර්යෙන් කියලා අපිට කරලා දෙන්න.
1: අනෝජන්ට සමාව ලබා ගැනීමට හැකියතාක් උත්සාහ කරන බව සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.
5: ඔව් මේ තොරතුරු විදේශ අමාත්‍යංශයට දැනුම් දුන්නට පස්සේ දැන් පසුගිය කාලය පුරාම සති ගණනාවක් ඇතර විදේශ අමාත්‍යංශයේ විදේශ අමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් සෞදි අරාබි රජයත් එක්ක සාකච්ඡා වටගණනාවක් සිදු කළා. ඒ වගේම ඔහුට නීතිසහය ලබා දීම සඳහා තනපති කාර්යාලය මැදිහත් වුණා. අපේ විශේෂ නිලධාරියෙක් මේ වෙනුවෙන් යොදවලා තිබුණා. නමුත් අපිට මේ ගැන කටයුතු කරන්න වෙන්නේ ඒ රටේ පවතින නීතියත් එක්ක. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඔහුට සමාවක් ලබා ගැනීමට, දඬුවම පුළුවන් තරම් අඩු කර ගැනීමට. ඒක තමයි රජයේ අපේක්ෂාව. ඒ වෙනුවෙන් රාජතාන්ත්‍රික මට්ටමින් කරන්න පුළුවන් හැමදේම මේ මොහොතේදී විදේශමාත්‍යවරයා
1: වත්මන් ආණ්ඩුව තනිපක්ෂ ක්‍රමයකට රට රැගෙන යාමට සූදානම් වන 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සැප්තැම්බර් 24 වෙනිදා විපක්ෂයේ සියලු පක්ෂ නියෝජිතයන් පාර්ලිමේන්තු මංසන්ධිය අසලට පැමිණින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. මේ අතර 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පැවැත්වෙන උද්ඝෝෂණය හා ඊට අදාළව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් පළ කළා.
6: 17 ගණාවා විධායක බලතල අඩු කරන්න. 18 ගණාවා අඩු කරපු විධායක බලතල ආපහු ගන්න. 19 ගණාවා ආපහු විධායක බලතල අඩු කරන්න. 20 ගණාවා ගෝඨාභය රාජපක්ෂ 19 අඩු කරපු විධායක බලතල ආපහු ගන්න. 21 ගණාවා බංකොලොත්තුවෙන් පස්සේ නිර්මාණය වුණු රජය ඒක කරෙත් විධායකයේ බලතල අඩු කිරීම. මොකද 22කින් වෙන්නේ? 22කින් වෙන්නේ විධායකයේ අනසකට රටේ අධිකරණය යටපත් කරන, රටේ අධිකරණයේ නිදහස ස්වාධීනත්වය විනාශ කරන, පළුදු කරන, රටේ අධිකරණය සහ ගරු විනිශ්චයකාරවරුන් පිළිබඳව ජනතාව තුළ තිබෙන විශ්වාසනීයත්වය පිළිගනී සහ මුලින්ම විනාශ කරලා නැවතත් වරක් විධායකයේ බලතල ශක්තිමත් කරන. දැන් මේ අද අපි කතා කරන්නේ 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන. 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එදා ගෙනල්ලා විධායකයේ බලතල වැඩි කරගන්න හදනකොට විපක්ෂයේ හිටපු අනුර කුමාර දිසානායක එවකට මන්ත්‍රීවරයා කියනවා මේක මේ පාර්ලිමේන්තුවෙන් විතරක් කරලා හරියන්නේ නැහැ, ජනමත විචාරණයකට යා යුතුමයි කියලා. ඒක 20ට ජනමත විචාරණය හොඳනම් අපි කියනවා 22ටත් අනිවාර්යෙන්ම ජනමත විචාරණයක් ලබා දීම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාම මීට පෙර ප්‍රකාශ කළ තිබෙනවා කියන එක.
1: යෝජිත 22 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විපක්ෂ දේශපාලන පක්ෂ නායකයන් සහ සිවිල් බලවේගයන් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබා තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අතිවාසිකම් රැක ගැනීමේ ආරමුණින් වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 22 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකාවේ අනුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල තර්ජනයක් එළවන බව ඔවුන් පෙන්වා දෙනවා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට නිල් නිවේදන නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසියෙන් නිලීමක් කර තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ඇතුළු චෝදනා තුනක් මුල් කරගනිමින් මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානියා සහ නියෝජිත පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පසුගිය දා පැවැත්ුණා. ජනාධිපති කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේදී IMF නියෝජිතයන් ප්‍රකාශ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස ඇති බවට මැදිකාලීන ආර්ථික දර්ශක වලින් පෙන්නුම් කරන බවයි. එම ස්ථාවරත්වයේ මත රට පරිවර්තනීය යෝගයක් කරා ගෙන යාමට රජ අපේක්ෂාව බවද අනුර කුමාර දිසානායක මහතා විසින් අවධාරණය කර තිබුණා. ශ්‍රී ලංකාව මේ වන විට උදාකරගෙන ඇති ස්වේශීෂී ආර්ථික ප්‍රගතිය මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමටද ලක් වුණා. මේ අතර නව IMF ගිවිසුමක් පිළිබඳව රජය තවමත් තීරණයක් ගෙන නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා මහනුවර පැවති උත්සවකින් අනතුරුව මාධ්‍යවේදීන් ඒ පිළිබඳව
7: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අලුත් වැඩසටහනකට ඇතුල් වෙන්න ඕන කියන සාකච්ඡාවක් සමාජයෙන් තියෙනවා, ආර්ථික විශේෂඥයන්ගෙන් එහෙම තියෙනවා. ඉතින් මේක ගැන සාකච්ඡාවක ඉන්නේ, තාම මේක අවසන් කරලා නැහැ. ඒක ඉතින් අපි ආණ්ඩුවක් රජයක් විදියට තීරණයක් ගන්න ඕන. අපි මෙතනින් නිදහස් වෙනවද, තවදුරටත් යම් වැඩසටහනක් IMF එකත් එක්ක යනවද කියලා තාම අවසාන තීරණයක් කරන්නේ
1: නැහැ. ඉතින් මේ කරුණ තමයි ගෙවුණු සතියට අදාළව වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලෙඩ් ලක්හඬින් ලබන සතියේ තමුණ බලාපොරොත්තු වෙන අදට සමගන්නවා මම නිරෝධකාරයව සම් කොළඹ සිට.
8: අද මේ සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිතරඳි ගීතය ඔබ වෙත ගෙනීමටයි. ඉතින් සුපුරුදු පරිදි අපහිතවත් විජිත් කුමාර ශ්‍රේන්ත මහතා සූදානම්ෙන් සිටිනවා. මේ සතිය සඳහා ඔහුගේ සිතරඳුණු ගීතය අප සමග මේ ආකාරයෙන් බෙදා හදා ගැනීමට.
9: ඔව් නයන්, අද මතකය රං උන්චිලා නැමැති පැරණි චිත්‍රපටයේ ගීතයක් සඳහායි. ගීතය රචනා කරේ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ විසින්. සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, මේ ගායක මිල්ටන් මල්ලවාරච්චි.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසි විටක ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුටු මානය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩලී ලක්කඳ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අපි දැන් මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනින් සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. ආයුබෝවන් දුමින්ද.
4: ආයුබෝවන් රයි.
3: දුමින්ද, මං හිතන්නේ අවුරුදු ගාණක් සියලු දෙනා බලා හිටි නඩු තීන්දුවක් පසුගියද ලැබුණා, මේ පාස්කු ප්‍රහාරයේ මේ මේ ප්‍රධාන නඩු තීන්දුව. දැනගන්න කැමති මොනවද ඒ පිළිබඳ තියෙන තොරතුරු කියලා?
4: ඔව්, ඇත්තටම නැහැ, අවුරුදු ගණනාවක් තිස්සේ මේ නඩු විභාගයේ පැවතුනා. ඉතින් මේ ප්‍රධාන වශයෙන්ම පාස්කු මහ නඩුව කියලා තමයි පැවරුනේ. මොකද විශේෂයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධාකාරයේ නඩු විභාග පැවරුණා. විශේෂයෙන්ම හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි ජනත ජයවර්ධන ඇතුළු පිරිසර සහ ඒ වගේම හේමසිරි ප්‍රනාන්දු සහ පූජ්‍ය ජයසුන්දර වගේ අයට මරණ දඬුවම ලැබීම වගේ තීන්දුවත් ලැබුණා. කොහොම වුණත් මේකෙදි ප්‍රධානම කාරණාව තිබුජ්ජල වේශ මණ්ඩලයක් පිළිබඳ තමයි මේ පාස්කු මහනඩුව විදිහට එල්ල වුණේ. මොකද ප්‍රධාන වශයෙන් පාස්කු මහනඩුව කියන්නේ කෙලින්ම අර තීන්ද ඒ හා සම්බන්ධ වූ අයට කරන එරෙහිව කරපු නීතිපති දෙපාර්තමේන්තු සහ පොලිස් දෙපාර්තමේන්තු විසින් කරන ලද නඩු විභාගය තමයි සිද්ධ වුණේ. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම පාස්කු මහනඩුව විදිහට සැලකුණේ. ඉති කොහොම වුණත් පුජ්‍යලයෝ 20 දෙනෙකුට විතර එරෙහිව තමයි මේ නඩුව පැවරුණේ. ඉතින් මේකේ ප්‍රධාන මහමොලකරු විදිහට සැලකෙන්නේ නවුෆර් මවුලවි ඇතුළු කණ්ඩායම තමයි සැලකෙන්නේ. ඉතින් කොහොම වුණත් චෝදනා 23,270කට ආසන්න ප්‍රමාණයක්, ඒ වගේම පිටු 8,900ක වගේ මහා දෙවන්ත නඩු විභාගයක් තමයි මේ තිපුජ්ජල විනිශ්චය මණ්ඩලය සිද්ධ කරේ. ඔවුන් විශේෂයෙන්ම මේ තිපුජ්ජල විනිශ්චය මණ්ඩලයම තමයි එකම කණ්ඩායමක් තමයි මේ නඩු විභාගය මේ පැවැත්වේ. මොකද සමහර වෙලාවට මේ නඩු විභාගය ඒ විනිශ්චයකාරවරු දැන් ඇත්තටම මේ දැන් මේකත් එක්කම එනවා මේ 22 ආණ්ඩුකම ව්‍යවස්ථාවත් එක්ක මේ විනිශ්චයවරුන්ගේ මේ විශ්‍රාම යෑමේ දීර්ඝ වීමත් ඇත්තටම මෙතන මේ පුජ්‍යල විනිශ්චයකාර මණ්ඩලයේ මේ විනිශ්චයවරුන් අභ්‍යාචනා අධිකරණයට ඔවුන් පත්වීම නියමිතයි. කොහොම වුණත් මේ මේ මේ දක්වා ප්‍රමාද වුණේ ඒ කාරණාව නිසා. කොහොම වුණත් මේ විනිශ්චයකාර මණ්ඩලයේ විසින් එකම ඒ කියන්නේ තුන්දෙනෙක්ම තමයි, මොකද නැත්තම් මේක මහා දෙවන්ත නඩුවක් නිසා. කොහොම වුණත් විත්තිකාරෝ අවසානයේදී මේ නඩුවේ දැන් තීන්දුව ලක්ුණා. මොකද දැන් ත්‍රිපුජ්‍යල විනිශ්චයකාර මණ්ඩලයකින් ස්ථිර මේ මේ නඩු තීන්දුව දුන්නාට පස්සේ ඔවුන්ට අභ්‍යාචනාධිකරණයට යාමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ අවසාන වශයෙන් තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට යාම පමණයි. ඒ අනුව මේ මේ ඉන්න පුජ්‍යලයෝ ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයට යනවාද කියන කාරණාව පිළිබඳ තාම පැහැදිලි කිරීමන්නේ. කොහොම වුණත් මෙතනදී නවුෆර් මවුලවි ඇතුළු 15 දෙනෙකුට විරුද්ධව මේ සියලුම 15 දෙනාම ඉස්ලාම් ජාතිකයින්, ඒ වගේ මුස්ලිම් පුජ්‍යලයින් කියලා හඳුන්වන්න පුළුවන්. මේ නවුෆර් මවුලවි ඇතුළු 15 දෙනෙකුට එරෙහිව නඩු තීන්දුව ලබා දීමක් සිද්ධ කරා. ඔවුන්ට අවුරුදු අවම වශයෙන් එක එක අයට යම් යම් කාල සීමාන් වෙනස් අවුරුදු 200 ඉඳලා 240 දක්වා වූ කාලයකට බරපතල වැඩ සහිතව ස්ථිරදනුවන් නියමීමක් තමයි සිද්ධ වුණේ මේ 15 දිනාටම. එනවහොම මවුලව ඇතුළු 15 දිනාටම අවුරුදු 200ක් සහ ඒක මරණ දනුවම නියමීමක් සිද්ධ වුණේ නැහැ. හැබැයි අවුරුදු 200ක් ඒක අර සමහර වේලාවට දෙනවා මේ නඩු තියෙනවා අපි දැකලා තියෙනවා යම් යම් ආකාරයේදී අවුරුදු 200ක් දෙනවා ඒක අවුරුදු 10න් ගෙවි යන්න. එහෙම නෙවෙයි, දැන් මේ නඩු තීන්දුව තියෙන්නේ සෙලින්ම අවුරුදු 200ක් යම් ජීවිතාන්තය දක්වා සහ ආසන්න වශයෙන් මරණ දඬුවම ලැබීම වගේම තමයි. මොකද මරණ දඬුවම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා ඒ නිසා අවුරුදු 240 දක්වා කාණ්ඩවලට වරදකරුවන් බවට මේ 15 දෙනා පත් වෙලා තියෙනවා. ඒ වගේම තවත් මේ නඩුවේ හිටපු 9 දෙනෙක් මේ මේ මේ මේ අවුරුදු ගානක් බන්ධනාගාරගත වෙලා හිටපු 9 දෙනෙක්ව නිදොස් කරින් නිදහස් කිරීමකුත් සිද්ධ වුණා. ඉතින් ඒක තමයි ප්‍රධානම වශයෙන් සිද්ධ වුණේ. ඉතින් මේකේ පාසු පහරේ විවිධ නඩු විභාග සිද්ධ වෙනවා. මේක තමයි ප්‍රධාන, ඒ කියන්නේ පාස්කෝ සහරාන් හසි නැතුළු කණ්ඩායමට ආධාර අනුබල දීම් සහ ඒ වාට පහසුකම් සැපීම් සම්බන්ධයෙන් තමයි මේ මේ නඩු තීන්දුවේ විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන් කාරණා තියෙන්නේ. හැබැයි මේකෙදී අර හැමෝ මහාන ප්‍රශ්නයක් තමයි පොදුවේ ජනතාගේ කිවරුණේ ජාතික ලැස්තිය හිටපු ඉබ්‍රහීම් මහත්මයාට මොකද්ද වුනේ කියන කාරණාව. හැබැයි ඔහු විශේෂයෙන්ම ඔහුගේ පුතු දෙන්නෙක් තමයි මරාගෙන මැරුණේ. වගේම ලේඩි සහ එතන ඝාතනයක් සිද්ධ වුණා. හැබැයි මේ නඩුවට ඔහු කිසිම සම්බන්ධයක් නැහැ. මොකද ඔහු වරදකරුවෙක් විදියට හෝ සැකකරුවෙක් විදියට කලින් සිටම මේ මොකද මේ පහුගිය වසර ගණනාවක් තිස්සේ පැවතිච්ච නඩු විභාගයක්. එතනදී ඔහු මේ නඩුවේ සැකකරුවෙක් විදිහට ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා ඔහු සම්බන්ධයෙන් මොකද බොහෝ අය අහන දෙයක් තමයි ඇයි ඉබ්‍රහීම් නානාට මේ මේ මෙතන මේ සම්බන්ධයෙන් නැද්ද කියන කාරණාව. හැබැයි ඔහු සැකකරුවෙක් විදිහට කලින් ඉඳලම ඉදිරිපත් වෙලා තිබ්බේ නැහැ.
3: දුමින්ද, ඒ වගේම මේ ව්‍යවස්ථා සංශෝධනයත් මම හිතන්නේ 22 සංශෝධනය පසුගියදා පාර්ලිමේන්තුවට ගෙනාවා. මොනවද ඒ පිළිබඳව තියෙන තොරතුරු?
4: ඔව්, ඇත්තටම නයින් මේ සුකුරාදා දවසේ තමයි ඒකේ අවසන් තීන්දුව ලැබීමක් සිද්ධ වුණේ. දැන් මේ වන විට එය පිළ වශයෙන් ජනාධිපති සභා සම්මත වෙලා තියෙනවා. මොකද කතානායකවරයා මේ සුකුරාදා දවසේ ඒ අස්තන ලබා දීම නිසා කොහොම වුණත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභ්‍යාචන අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික කාලය අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමක් තමයි සිද්ධ වුණේ. ඊට සමගාමීව අනෙකුත් සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාමික කාලය අවුරුදු දෙකකින් වැඩිවීමක් තමයි මේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී සිද්ධ වුණේ. එතනදී කොහොම වුණත් මෙතනදී විශේෂයෙන්ම 158 විශේෂයෙන්ම මේ ඡන්දය, ඒ කියන්නේ 3-2 ඡන්දය ලැබුණා. මොකද ඒක ජනමත විචාරණයක් වුණා නෑ කියන කාරණාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කලින් තීන්දුව කළ තිබ්බ නිසා ඒක දැන් නීතියක් බවට පත් වෙලා තියෙනවා. ඒක 3-2 158 සම්මත වෙලා තියෙනවා. ඒ වගේම විපක්ෂව 63 දෙනෙක් තමයි ප්‍රධාන වශයෙන් විපක්ෂයේ විදිහට තිබුණේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම දැන් මෙතනදී ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ කාලය අවුරුදු 65 සිට 67 දක්වාත්, ඒ වගේම අභ්‍යාචන අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික කාලය 63 සිට 65 දක්වාත්, ඒ වගේම අනෙකුත් විනිසුරුවරුන්ගේ කාලය 60 සිට 62 දක්වා වසර දෙකකින් වර්තමානයේ දැනට ශක්තිය සේවයේ සිටින විනිසුරුවරුන්ගේ සේවා කාලය අවුරුදු දෙකකින් දීර්ඝකීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනදී රජයේ පැත්තෙන් ප්‍රකාශයට පත් කරන්නේ විශේෂයෙන්ම මේ නඩු ලක්ෂ 11ක් විතර තියෙනවා. ඉතින් ඒ වගේම මේ විනිසුරුවරුන්ගේ සේවා කාලය විශේෂයෙන්ම අත්දැකීම් සහිත විනිසුරුවරුන්ගේ සේවා කාලය තවදුරටත් ලබා ගැනීම අත්‍යවශ්‍යයි කියන කාරණය තමයි. ඉතින් ඒකම ඊට සමගාමීව ඉදිරියේදී මේ සමස්ත අධිකරණ පද්ධතිය තුළ කියන මේ කළ යුතුයි කියන කාරණම තමයි තියෙන. කොහොමුණත් දැනට එය නීතිය බවට පත් වෙලා තියෙනවා.
3: දුමින්ද, ඒ වගේම අනිකුත් කාරණා හැරිට අපිට මොනවද දැනගන්න තිබෙන්නේ?
4: විශේෂයෙන්ම නයින් කාරණා කීපයක් සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ විශේෂයෙන්ම බැංකු මූල් ආයතන, ඒ වගේම ගිණුම් විවෘත කිරීම වගේ, ඒ වගේම ගොඩේ නම ගොඩනැගිල්ලක් ආරම්භ කිරීමේදී වගේ දේවල් වලදී විශේෂයෙන්ම නොවැම්බර් 1 සිට ටින් අංකය, ලංකාවේ ටින් අංකය අනිවාර්යයෙන්ම ඉදිරිපත් කිරීමට යෝජිත බවට සඳහන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සනාහ කරලා තියෙනවා. විශේෂයෙන්ම ඉඩමක් තියෙනවා නම් ඒක හිමිකරු ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, ඒ වගේම ලංකා විශ්වවිද්‍යාල සමාගමක කොටස් මිලදී ගැනීම, ණය කාඩ්පත් ලබා ගැනීම, මේ ආදී වශයෙන් සියලුම ජනයාට කින් අංකය අනිවාර්ය කිරීමක් සිදු කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව විදිහට ගත්තොත් එහෙම විශේෂයෙන්ම දැන් වෙනත් රටවල් වල ඉන්න කට්ටිය ශ්‍රී ලංකාවේ ඉන්න සමාගම් වල සමහරලාවට ආයෝජනයන් සිදු කරනවා. එතනදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කළා තියෙනවා සමාගම් හයක් ඒක ක්‍රියා විරහිත කිරීමට සිදු කරන්න. විශේෂයෙන්ම කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ඇතුළු සමාගම් හයක් තමයි මේක මේ වත්තම් ක්‍රියා විරහිත කිරීම සිදු කරලා තියෙන්නේ. ඒකේ නාමික වශයෙන් ගත්තොත් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්, සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ්, ප්‍රෝ ෂොප් ඇඩ්වර්ටයිසිං හෝල්ඩින්, ඒ වගේම ඇටෑන්ස් ඉන්ටර්නැෂනල් එඩුකේෂන් සෙන්ටර්, යෝන් ශ්‍රී ලංකා ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිල්ම් ප්‍රොඩක්ෂන් ඉන්ටර්නැෂනල් කම්පැනි කියන ආයතන වලට ඒ වත්තම් මක්කිටීමක් සිදු කරලා තියෙනවා. ඒ වේ ආයෝජන සිදු කරන්න එපා කියන කාරණාව තමයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම නැන් සනාකෝ දැන් මේ අවුරුද්දේ 2026 පළමු මාස පහ කාලය තුළ ශ්‍රී ලංකාවේ පුජ්‍යලී විදියට ගත්තොත් එහෙම රන් භාණ්ඩ උකස් කිරීම, වක්කරම් බඩු උකස් කිරීම ගත්තොත් එහෙම රුපියල් කෝටි 14,970 ප්‍රමාණයක් අපේ ඉන්න ජනතාව පිළිගත්, ඒ කියන්නේ මහ බැංකුව පිළිගත්.

0: රුපියල් 14 කෝටි 970ක් තියෙන කාරණාව රජයේ පිළිගත් වාණිජ බැංකුවට. ඒ වගේම මේක මීට වැඩිය බොහෝ ඉහළ අගයක් ගණී කියලා මහ බැංකුවම විශ්වාස කරනවා. මොකද විශේෂයෙන්ම ලියාපදිංචි නොවෙච්ච සහ අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම සුද්ධ මූල්‍ය ආයතන විවිධ ඒ වගේම පුද්ගලයන් අර ඒ වගේ අයට ගත්තොත් එහෙම මේක මීට වැඩිය ඉහළ අගයක් ගන්නවා කියන කාරණාව තමයි සලහන් කරන්නේ. කොහොම වුණත් ඒ කියන්නේ මේ මාස පහට කෝටි 15,000කට ආසන්න ප්‍රමාණයක් පුද්ගලයෝ ණය වෙනවා කියන කතන්දරේදී එක පැත්තකින් ඒ පුද්ගලින්ගේ ආර්ථික තත්ත්වය තමයි ශ්‍රී ලංකාවේ අනිත් පැත්තෙන් තියෙන්නේ. හැබැයි අනිත් පැත්තෙන් ගත්තොත් එම IMF නියෝජිතෝ ශ්‍රී ලංකාවට ඇවිල්ලා ඔවුන් සුබවාදී අදහසක් ඉදිරිපත් කළා තියෙනවා මේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරව තියෙන කාරණාව. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම දැන් මේ එල්නිනෝ තත්ත්වය ගත්තොත් එහෙම දිස්ත්‍රික්ක 15කට මේ වන විට බලපෑම් ඉල්ලලා තියෙනවා. ඒ වගේම පුද්ගලයෝ 137,000කට විතර වගේ සුජු බලපෑමකට මේක ලක් වෙනවායි කියන කාරණාව තමයි තියෙන්නේ. විශේෂයෙන්ම අම්පාර, අනුරාධපුර, කොළඹ, ගාල්ල, ගම්පහ, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාකලේ, මාතර, නුවරඑළිය, උත්තලම, රත්නපුර, ත්‍රිකුණාමලයේ කියන දිස්ත්‍රික්ක වලට මේක කියන වර්ෂා තත්ත්වයක්. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් එම නියම් මේ තත්ත්වයක් බලපාන බව තමයි විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන් වෙන්නේ.
1: දුමින්ද තපසම සම්බන්ධයෙන් ලංකාවේ තොරතුරු බෙදා ගැනීම පිළිබඳව හොමුත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවත ලබන සතියේ හමුවෙමු. ආයිබෝවන්.
0: ආයිබෝවන්.

අපිට සූදානම් වෙන්නේ ඇඩිලේඩ් පුරවරේ කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙනීමටයි. ඉතින් හෙට දවස සැප්තැම්බර් මාසයේ 28 වෙනි සඳුදා උපරිම ශ්‍රත්‍ය 28යි. අඟහරුවාදා 33යි. බදාදා 25යි. සුළු වැසි ඇතිවිය හැකි දිනයක් ලෙස සඳහන් වෙනවා. බ්‍රහස්පතින්දා 21යි. නැවතත් වැසි සහිත දිනයක්. සිකුරාදා 19යි. සෙනසුරාදා උපරිම ශ්‍රත්‍ය 20ක් කැරිටයි සඳහන් කර තිබෙන්නේ. ඉතින් අද අපි වැඩසටහනේ ඔබට ඉදිරිපත් කළා විශේෂයෙන්ම මේ 2527 රූපවාහිනී ඇඩිලේඩ් රූපවාහිනී මුතුහර ළමා සමාජයේ 10 වෙනි සංවත්සරය ඊයේ දවසේ පැවැත්වුණා. ඉතින් ඇත්තටම අපේ මේ ඇඩිලේඩ් පුරවරයේ සිටින ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ දස්කම් විස්කම් මනාව පිළිබිඹුන වැඩසටහනක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. ඉතින් අපිටත් බොහෝ විට සතුටු වෙන්නට පුළුවන් මේ අපේ දරුවන්ගේ දස්කම් දැකලා. ඒ වගේම ඔවුන්ගේ දස්කම් ඔබ වෙත තිළිණ කරමින් එම වැඩසටහනෙන් එක්කාසු කරගත්තා වූ මුදල් ලංකාවේ අපේම මේ දුෂ්කර පළාත්වල සිටින දූ දරුවන්ට අවශ්‍ය උදව් උපකාර කිරීම සඳහා යොදවන්නේ. ඉතින් මොනතරම් අගනා සිතුවිල්ලක්ද. ඉතින් අපි නැවත වතාවක් අපේ මේ සියලු දූ දරුවන්ට ස්තුතිවන්ත වෙන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම කුමුදුනී සිල්ව මහත්මිය 2527 ඇඩිලේඩ් රූපවාහිනී මුතුහර ළමා සමාජයේ නිර්මාතෘ වගේම සංවිධායිකා වශයෙන් මෙතුමිය සේවය කරන්නේ. ඉතින් අපි මෙතුමීටත් අපගේ

ස්තුතිය කෘතවේදිත්වය මේ අවස්ථාවේ පුද කරන්නට කැමති. හොඳයි, ඉතින් අපි අද දවසෙත් ඔබ සමග මේ හෝරාව ගත කරලා ඔබෙන් සමුගෙනටයි කාලය පැමිණ තිබෙන්නේ. ඉතින් මං හිතනවා අද දවසෙත් ඔබ සමග මේ ගත කළ හෝරාව ඔබට සතුටදායක හෝරාවක් වෙන්නට ඇතේ කියලා. ඉතින් අද පුවත් පසුවේ පුනරගෙන ආව නිරෝධකාරී වසම් සිතනදි ගීතයෙන් අප පිනවයි අප හිතවත් විජිත් කුමාර් ශ්‍රේයත් මහතා. ලංකාවේ සිට නොතුරුමානේ විශේෂංග හරහා දුරකථනයෙන් අප සමග සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරිය මහතා. ලබන සතියේ තවත් මෙවැනිම රසවත් වැඩසටහනක් එක්ක ආසු කරගෙන ඔබ සමග තවත් හෝරාවක් ඉතා සතුටින් ගත කිරීමේ බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අදට ඔබෙන් සමුගෙන එන මම ඔබේ හිතවත් නයන් පෙරේරා. ඔබ සියලු දෙනාටම සුවදායක සතියකට ආසිරි. ආයිබෝවන්.